0: Texas Sapi.
1: එංහා සතරසේ එකසාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
2: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩමිහාර හැකඩි අම්මිනිට් ෆන්සාස් 3 සෙකන්තු මේ දිවෙහි රාජ්‍යයේ අඩු

ගඩින්හෙඳුණු අශජෙහි මේ දිවේ රාජ්‍යගඩු දිවේ රාජ්‍යගඩුන් දෙමි ගඩි ගල්ගුම මිගෙනස්තෙනි හමහාම මේ කුලින්ගෙන ස්තේෆා ප්‍රෝග්‍රාමේ

0: அத்தனை ருபியா ஏத கொல்ல கொம் தெமாக்கும் உரிதும் ஏடிவியும் ஹோதம்
1: ප්‍රසෙන්ට් කරුම්ගේ ඩායිරයි මදර්සතකගේ දරිවරුන්ගේ හුනරතක් කලු
2: ෂයි එදෝ හොස්කෝ කැප්ටන් ගමගම් ලිබුන් එරු ෂය කොංකාල උසස්තක කරවෝනේ
3: හම වර වර උපාල්
4: එදෝ
5: ಮಜೀದಿಯಾ ಸ್ಕೂಲಕ್ಕೆ ಈ ರಾಜ್ಯಗೆ ನಿಜಾಮಿ ತೌಲಿಮ್ಗೆ ಮುನ್ನಾರು ಏಯ್ ಜಮಾಣಿ ನಿಜಾಮಿ ತೌಲಿಮ್ಗೆ ಫೆಶುಂ

එකඹලුන්ගේ තෙරෙන් කලේගෆානු එදි වඩා ගන්නවා අඹි කඹලකු රේකුර බුමුගා ෆස්කුර විස් අදි කලේගෆානු එදි වඩා ගන්නවා අඹි කඹලකු කලේගෆානුගේ අරිහ ගන්න විස් අදි කලේගෆානු දුරුකුරව්වා ෆාවා අඹි කඹලුන්ගේ තෙරෙන් කලේගෆානු බේනුම් ෆුළු අඹි කඹලකු අලුන් ගන්න විස් එකමුන් කලේගෆානුගේ මච්චක කුෂෙන්නේ එයි එකඹලුන්ගේ ලෝතක ෆිනිකං හයාසිලු උමශායි එකඹලුන් මොලි නූමශායි කලේගෆානු එකඹලුන්න දෙක්කෙවි ගොතාමෙදු එකඹලුන් එම්මෙන් රුහුම එගොයි ගෑකම් බොඩියේ තියබෑමිහුන්ගේ හිත උගාවා එච්චේ අල්ලාහ් දෙනවඩිගෙන් වෙති අල්ලාහි මොලත් දෙනවඩිගෙන්වා හලීම් වන්ත රස්කලාගේ කම්ගා වඩිගෙන් වේ.

මීගෙ ෆහුන් කලේගෙ ෆානකං ඉතුරං අංහැනුම් හුද්දවෙගෙන නොවේ. අදි එකඹලුන්ගෙ රීතිකං කලේගෙ ෆානු අජායිබ ෆුළුවා දරජෙන් හුට්ටස්. කලේගෙ ෆානුගෙ අඹි අඹි කඹලුන්ගෙ තෙරෙන් බයිග්ගෙ බදලුග එහෙම් බයකා කෑවැනි කුරෙබුම් වෙස් කලේගෙ ෆානකං හුද්දවෙගෙන නොවේ. කලේගෙ ෆාන මිල්කු වෙගෙන්වා අලු අංහැනුම් මෙනුවී. කොම්මෙ කමෙක්ගෙ මච්ච බල්ලවා වොඩිගෙන්වා කලවු කම්ගා අල්ලාහ් වොඩිගෙන් වේ.

0: මානේ නුවත කලේගෆාන් අමිල්ල ෆුලන් හෙද්දවි ආයත්තකෙක්කම එවරෙන් බුණනී හෙයේ කලේගෆාන් විදාළවාශේ ෆහෙ අමිල්ලයෙන් හදාෆාවා එකහල දිහ සූරෙ තියබෑමිහුන් ගෙනස් පලාශේ අධි තියබෑමිහුන් තෙදුවරින් කමුගා වනීනම අල්ලෝහ ෆියවා තියබෑමිහුන්න කුලදාන වීහා බයක නිකං ගොවා ගෙනස් පලාශේ
1: අධි හමහූද් සූරතුගේ 35 වන ආයතුග වහීකුරවාෆවේ.
2: أم يا

0: මානේ නුවත එකලෙක් ෆාන් අමිල්ල ෆුලන් එ කුරුවාන් හෙද්දවිකම එවරෙන් බුණනී හෙයේ අද කියෙත්ත ඒ කලෙග ෆානුගෙ වෙරි රස් කලාගේ හසරතුන් ඇ හක්කුෆතේ ඒ කලෙග ෆානුගෙ කුරින් එබයකන් ඉන්සාර කුරබ්වානේ රසූලකු වඩෑ නුගන්නවා කවුමෙක්ගේ බයක කලෙග ෆාන් ඉන්සාර කුරෙව්ව මට්ටකයි ඒ එවරෙන් තෙදුමගු ලිබිගතු මට්ටකයි
1: අදි අල් අහ්ගාෆ් සූරතුගේ අබ්බන ආයතුග වහී කුරවාවේ.

0: තියේසවි කීරිත කරුවන් කියවු.
1: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්්
2: දිවහිරාජ්‍යයක අඩුව.

0: මුහිම්ම වගුත්තකින් හේදපු කෙනත දෙකිවරලාගත්ත
1: මරියම් සානි
2: රාජ්‍යයකව සම ටෙලිග්‍රම් ෆේස්බුක් ද එක මන්සත දිවහිම් බේනු පුරේ එකතු මේ මන්සත බේනුම් පුරායරු එම්ම බොඩ පුදුහුන්ගේ ෆරාතුන් දෙවා ඉර්ෂා දකිකි කොබෑතු
1: මින් කොම්ම බෑවරියකො ස්වෝට් කර බේනි පිSM යාමෙදුවනි එම්ම මක්බූල් බෑවරියයි අවහ වෝට් දෙවා වෝට් දෙබේනි ජුලයි මහගේ ෆස් වන දුවහුගේ රේගඩු එකාර ජෙහ මහම ෆහිපේ ප්‍රෙසෙන්ට්ස් Best Radio Presenter Competition.
3: Best Radio Presenter Competition.
1: මේ මුබාරාතුගේ කෝස්පොන්සර් කි හෝල්සේල් පොයින්ට්.
4: කොම්මෙ උමුරක.
5: කොම්මෙ ෆන්තියක.
4: කොම්මෙ ගින්තියක. දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව්
5: අඩි 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්

අගුවසන් කොරුම්ගේ හදානී ඉනම් ලිබ්බඩා ගන්නවනි දිවි රාජ්‍ය දිෆයි බාර් මෝඩියස් නැෂනල් ඩිෆෙන්ස් ෆෝස් ගයිඩින් තෆත් ප්‍රෝග්‍රම් තක කේම් තක්ග ලීඩර්ශිපයි අවුටෝ ස්කිල්ස් පද හාස තමරින් තෆොර කොද්දවුග මෙහරකාත දෙව්වාමුන්ගෙන්ද මුහිම එහි තරිකමටක මෝඩිස් නැෂනල් ඩිෆෙන්ස් ෆෝස්ගේ ෆරාතුන් මේ අවෝඩ අහවාල වඩා ගන්නවානි මේජර් හුස්නා හසන් අගුවසන් කුරුම්ගේ හදානි ඉනම් ලිබ්බඩා ගන්නවානි දිවහි ෆුලුහුන්ගේ ඛිදමයි ගයිඩින් ප්‍රෝග්‍රෑම් තක් කුරියක් ගෙන්දියුම්ගා දෙව්වා එබ්බාර්ලුමා එකි හරකාත්තුගා සලාමති කංකං කශවර කොද්දවුම්ගා දෙව්වා එහි දරිකම් ෆාහග කුරං දිවහි ෆුලු දිවහි ෆුලුහුන්ගේ ඛිදමතුගේ ෆරාතුන් මේ අවෝඩ අහවාල වඩා ගන්නවානි චීෆ් ඉන්ස්පෙක්ටර් ඔෆ් පොලිස් වසීමා හසන් ගෝසන් කුරුම්ගේ හඳානි ඉනම් දිබ්බඩා ගන්නවනි මෝඩිස් රෙඩ් ක්‍රෙසන්ට් ගයිඩරුන බේනවා ෆස්ට් එයිඩ් තමරින් තක ඉජ්තිමායි එහෙනියම් ප්‍රෝග්‍රෑම් තක එ ජමීයන් දෙවවා ෆුරිහම එබ්බාඩු මට්ටක මෝඩිස් රෙඩ් ක්‍රෙසන්ට් ගේ ෆරාතු මේ අවෝඩ අහවාල වඩා ගන්නවනි සෙක්‍රටරි ජෙනරල් අහමද් ෂාබින් අගෝසන් කුරුම්ගේ හඳානි ඉනම් දිබ්බඩා ගන්නවනි එච් කියා මෝඩිස් ගයිඩින් හරකාත් තක වකින් හාස්සක ඊත් ප්‍රොජෙක්ට් එක ෆරාතුන් දෙවවා ෆාවා එහි තරිකමටක එච් කියා මෝලිස්ගේ ෆරාතු මේ අවෝඩ අහවල වඩා ගන්නවානි රසීනා දීදී

0: මේ වර හික්කෑම් රීති වර ෆෝරිගද ලවතක අගම මේ ජහනෙ අම්මෙදකර හම හොරෙහා අඩු හුන් තෙරෙනවස හුන් තෙරෙනවස කමදානකෝ මේ ලවස් මෙහාර අනකස් ඉතුරු බෑවැරි කවහක දක්කාලම වලනි දැන් වෝල්ඩ් කප් කේ ෆෝරි ඔන්නාති දැන් ඒ අඩුතන් අවද සිවෙන හනත හොරිහා හිසබකන් සේවේ මිසබ සේවෙනිග තේ අඩු කොමසරක එනමස් මිතා අනකස් කුඩේගේ දොෂගම ෆාරෝ ඉෂින්දගේ ඒ බෑවැරි කවහක දක්කාලම වලනි මිරල් ගොම මේ දක්කනි ඒක කණික කාරීති බහු මාමලත් කුරුමා ගුලේ ගුතුන් දෙන් ගුලුන්ත දෙමෙහෙටුමා දේ දෙබසුන්ත මදු කුරුමා වේ සම වර මොහිම කමෙන් මේ ඒක කණික කු දක්කා වාහක කණුලා අඩුවා එමි හැසි හතිරා මායක වාහක දෙ කල්ගු මන නුකුර වේ කමෙ බැප්පාර නමස් කුරන් ජෙහෙ කමෙන් මේ එහෙම මිහුන් වාහක දක්කමු දාර අල්ගු මන බැප්පාර මේ එමිහුන්ගේ වාහක තුගේ තෙලෙ වාද මෙත් කණාලා එක කංක මෙස් කුර වේ නමස් එමිහුන් දක්කවා කිසි බජි අඩුවල මගතුම් මි ආම කුඩේක දශක ඇටිකේෂන් දෙකේ බෙෆල කම් ෆර්සිද්නා අස්සලාම අලයිකුම් සිද්නා
1: වලයිකුම් සලාම්
0: රීති වලගෙන ස්වර හිග්ගම් තනේ ගේෂින් දලන් තිනි කි කොල්ලමේ
1: මේ දැන් අල්ගොන් මේ ජොබ් නිම්මාලා පදන් මිහ උලකුම් මරේක සෙ අන්න මිතන පිනි කොල්ලම් හම
0: මේ මේ බාර්ජහර පශාමච නු බල
1: නුන බලාන දෙකම දෙ මිහාර මිතා දැන් තිබේ ලාභ ගොස්ලා දැන් බලාලම් වෙක
0: එහෙම ඩෙඩි වෙක අද මේ තිබෙදෝ දැන් මිරේ අල්ගම මේ දක්කන එක කණක කරී තිබහු මාමලත් කුරුමුගේ වාහක මේ වාහකේ කිද අල්ගම අබද සම දක්කමු දා වාහක අල්ගම මුජතම ෆෙන්නවස් කම අල්ගම කුඩේරු හැම ගෑම සම වරන් අද පෙරේ කම බොඩු මිහක මේ බේබ දත්ත නෝණිය කුඩු කුජ කියාඩුවේ සම නුස් අහමෙ බුඤ්ඤ සරංගල වාන දැන් මිහුනා වාහක දක්කායරු මේ එමිහුන්ගේ වාහක ත මෙදු කණාලා මේ කෙත්තෙරි නොය මෙගොත වාහක දක්කඤා එමිහාගේ ෆරාතුම් පෙන්නානි කොංකොං කහලා ලාමෙතක තුරංගලු කුරං කුරවෙන කොංකමෙතෝ මිකහකංක
1: අලුගණු දෙකේ ඔගත ගාමිහර මීන් දක වාහක අඩුහෙ ඔය වර මුහිමු කම දැන් වාහක දක්කණි මෙන්න මඩ කොල්ලුන් එයි දැන් අලුගණ ෆ්‍රීහම ජවාබ දෙවෙනි උස්නොන දැන් තිබේ මීහක ජවාබ දෙවෙනි එ දක්ක වාහක අඩු එහිම එයි අලුගණ මේ විස්නා ගොතක
0: එහෙනුනේ වාරුත් කි දක්කමුලේ වාහක නේගෙනිස වාහක දෙක්කි එහෙම වාහකයක බදලම කි සේකෂීගෙන් වාහක මෙද්දෝ තිමාපුරේ උමුරුන් හාගු නොනේ මේ කුඩකු දින්නා වාහක දෙක්කුම ගල්ගොමෙන් කොංකොං ගොතකතෝ අමල්තක් අත්තන් කුරමි
1: අලුගන් බලන්නේ දැන් හම එකු දින විහාපස කළ කුඩකු දින් වෙජ්ජ හම දැන් හම එකු දින විස්නේ ගොතක වාහක දෙකේතෝ දැන් මිහාර මිහාර මුචතමවක මිහාර වාහක දෙකම මුනණ එකි මිහුගේ බහුරවා එකි ගොතා දැන් ඒකම අලුගන් මෙන්ගේ බහුරවා වාහක දෙකන් නම් අලුගන් මහම රීත බහම වාහක දක්කන් දැනේ දැන් ගින කුදින් මිහාර වෙස හම අලුගන් කියන් වාහක දක්කානේ දැන් හම එකු දින අලුගන් වාහක දක්කාරුක රීත කොම් වාහක දෙකේතෝ අලුගන් බලන් දැන් බොඩෙත මිනා වාහක දක්කාරුව දැන් අලුගන් ෆ්‍රෙන්ඩ් උනා වාහක කරම මජා කොම් හම ආදා ගොතක වාහක දක්කා ලෙවෙනගෙන පාරා
0: ඒක මද බරි කමායකු
1: ආද
0: ඉංගනේ දෙවි දාලේ තකුඩ කුදින්ද බොඩති මිහුන් කෑරි ගෙස් කුඩ කුදින් තිබෙන එක මල්ගමන බය පාරා කුදින් තිබිකම් විස්නානු ලැබ වාක්ත ඒකංකං කුඩ කුරං කොංකම තු කුර වෙන
1: ඒයි ගින පාර මේ කුඩ කුදින් තිබේ රෝග බහුරව එකල හඩි බහුරව වාහකෙන් නු දෙක්කේ දැන් එහෙම ම ගින පාර කුදින් මෙ මොනාද දැන් ගිය වන්නා ෂේනුනි මා තංකොල දොරද්දා ෂේනුනි මේ කුදින් ගවාගෙන් ඒ අන්න මිහාවese එංගෙන් ජහෙන මිහාර අල්ගොන මෙ දැක්කෙනි කියා කොන් කල වාහකෙක මේ කොම් මියකොස් මේ වාහක දක්කණි එකල එක මිස් මියුගේ වාහක මිහාර ගින පාර දෙක්කී ෆෝන් නඩ එහෙම ම වාහක දෙක්කේ රෝග රංගල හම එකල කොම් මියese විස්නේ ගොතක වාහක දෙක්කුන් කුඩ දින්න විස්නේ කාල රංගල ගොතක වාහක දෙක්කෝ ඒ අලවන
0: කුඩ කුදින් තිබිකන් දණගෙන්නේ බොඩ තිමිහු වෙස් වාහක දක්කම් වානේ තකු කුදින් තිබිකම් වඤ්ඤද
1: අද
0: දැන් මිසක ඔෆිස් මාහල කි දැන් හම අලුම අබද දෙමස් මුණු විත මෙතන මේ අයියේ හම මේ එනේ මාලා මෙතන හම ඇස්ලා පදාම් වෙගේ ඔෆිස් මාහල කි අලුම එම් එම් වෙස් හම වරන් අද බෙරික මායක වාහක දක්කා මාහලෙ මිසාලක කේෂියර වේටර වේටරුණා කේ සම මිගතන් හම අද බෙරික මයක් වාහක දක්කා තම ෆෙනේ දැන් දීත් බස් බේනු කුරුමු ගම් මේ මිකාල් තන්තනුග සමාල්කන් දේමි කොන් කොන් කන්දතකත
1: අලුගන්න මන වාතේ ගිනපාර කස්ටමා අයහෙන් අයිමා දැන් අලුගන්න වාක දක්කන් ජානේ අමරීත් අමරීත් ලබ්බ දුර සම කියා ගිනපාර වාක දක්කන් දැන් අනබපාර එකම ෆ්‍රෙන්ඩ් එ මිහ කාර් කැම් මිහ වෙජ හම ආද කැම් සවා දෙක්ක දන නුනාම හම ආදාග බහුරවන් සවාක දක්ක දැන් අබදස් බලන්නේ රීති බහුම වාක දැක්ක තෝ මිහ අද වෙර කමායක අන්න මිහක අලුගන්න මෙන්ගේ ඉහුත්‍රාම ඒ ලිබෙන් ජෙහ කාල ගොතක වාක දැක්ක ත අබදස් මසකේ කොරා ඒ අලුගන්නගේ නදර අලුගන්න පෙන්න ගොයි
0: අලුගමෙන් හැම කුරෙන් දෙහේ කංකම් මේ අලුගමෙන් එක කණක කවන්න මේ කාලා ගුලුන්තබ් බදේ කුරවේනේ සම රීතික මුආමලක් කොග්ගේ දෙයල්ගෙන් ෂෝගා බලවේ විස් දෙහා දෙමෙ කොල්ලවෙ තෝජහල
1: දැන් අලුගන හමරංගල හින්දි දැන් අලුගන රීතම කිෂෝරගේ ලවතා බදස් දැන් ඕකේ කෝරා කාගස් කා ඒ
0: වල කියා බරාග
1: कोरा कागज का ये मन मेरा इसीलिए काम चुपके तेरा
0: माशाल्लाह वरा दे चलो क्या और बड़ा शुक्रिया आएंगे
1: हां तो ओके थैंक यू
0: हमको बैर वरा उफाज बदलो ही मत यानी कैसे अलग में फुर्सत का बदलवाने का उम्मीद कर
1: ओके थैंक यू
0: वजह देना कमबैक तो हंस को ला
1: हंस को लाने अलगन फ्रेंड हम दे मिनता अलगन को मी फजीला अलगन वरा बड़ा
0: Query.
1: Query, your good friend again. Okay, and I am.
0: Arab, bada shukriya.
1: Okay.
0: Love, jahadin nahi maani. Kaya salgum em baddu kula nahi. Ituru baya viriya kaya kuira adu kura vya kudu kura iru kula gya terega.

අද මිරේග ෂෝ ගල්කම මේ වාහක දක්කම දනි මේ එහෙ මිහුණා රීතිකෝ මාමලත් කුරුමුගෙ මොහිමකම ගුලෙ ගොතුන් දේවර ගෙන් තංකොලෙ මදු වගුත් කොලෙක් ග වාහක දක්කා ලැබුණි එහෙනමස් වර මොහිම වල්ගුමෙන් දක්කන් ජේ වාහකෙ මි දක්කා ලිදෙන් වර ගෙන මේ හම අඩෝහාලම් පස්සේ වාහකතකෙ මිරේග ෂෝ ග මේ වෙගෙන් දේ මේ එහෙ මිහුණා වාහක දක්කා අර මුඛාතප කුරා අර මඩ මෑතරි කමා රීති අදබුතකාක වාහක දෙකුන් හින තුම් වුමාක වාහක දෙකුන් ගේ වාහකතකන් ඉහතිරාම් කුරු මිකාල වාහකතකෙ මෙ ඉවුණේ හෙම මිකාල කංකමාදි කොඩකුදින් තිබේරු බොඩති මිහුන් ඒ කොඩකුදින් තිබිකන් දණෙගෙන් කුදින් නා හම එල්ලෙවෙල්ලෙක් ග වාහක දෙකුම් එකල් කංක මේ පාහ කොල්ලේ බයි බෑවෙනි දෙ මිකාල එත කම පාහග වෙච්ජයම දෙයි නෙ වගුත ඉතුරක වාහක දකන හෙම මෙහා හිසාපු මෙජයනේ මිරේග ෂෝල්ගුම නිමාලා වකි වෙලන් දෙ ෆුටබෝල හම පශන් වරක් කෑරය මෙද බාරජාරු පශාන මේ ස්පේන් ඔස්ට්‍රේලයා බදදුල් කරාම චල්ගුමන්ගේ රඩියෝ එම්බෙස් ඒ වැඩන්නවාන තිබේ පුුණ කොමෙන්ටරි එහෙම මිපාරු නිහා හිසාපුන්ද මිරේග ෂෝ නිමාලා වකි වෙලන නගුම ආට් විසල් බීච් සරහදු මේ ෂෝ කුරියමි ගෙන්දියේ මිරේග ෂෝගස් මේ ප්‍රොඩියසර කිය අයිශත් නැසීම් දෙන් මිරේ අර්ග මේ පාතු හම මේ ප්‍රෙසෙන්ට් කුරි එම ෆ්‍රෙන්ස් වර අමාන් රක්කා තෙරි ඉරයකන් එදමු හනි කැසිරාද කුරේ බෑම් ෆුර්සතේ ග මාලගේ කොමෙන් සරහදකුම් බද්දල් කොලුම් ගෙමික් ග මේ වකි වෙලනි. Assalamu alaikum.

0: එංහා 4441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: මෙහර ගණින් රේගන 11:43 මේ දිවෙහි රාජ්‍යයේ අඩු

0: دنبال فهد تنقل فهد پول وینا جسد بالا تنه کوری من نی استی ها میده از من تنقل ترین دنبال این فرات آرم تیم من دنبال خوره کوری فوند بالا سنت که کاری بالا کنر کنر استی میولی نی زویا سکولا بالا تلیا گنگ سنت پنالتی ادیمال بالا تلیا کوری متی کنر کنر نتو تنقل فهد دنبال هفک میده فر پنالتی اکاری اتلیا کن رد کوری متی اسپین کنر کنر نتو کنر کنر تری جا تنقل فهد ونک کس ماکس مارشل یه بر فهد دنبال اتلیا میده از من فهد جیلاف مسنت سکولا کاری علبای David Alaba, Lafgari, Kuntri, Jasali, and Bolivian Fat and Brian Kuria Nicholas, as Alaba and Casper, Austria have made over the Santa Cari, Medro, who has got Dimbola control, Kulev, control, Kulia, Marshall, Kuria, Kuria, Dimbola, Ma, Buddha Barwi, offset of Horivis, Aram Hori, Austria, Kuntri, David Alaba, Hori, Tankle Barwi, Dimbola, Bolivian, Aramri, Kuntri, Barwi, Egetur, Madwin, Messer, Hori, offset of. Sorry, he's some leaf a German Korea for Malani. Spain, the German Korea for Albert, Medora carrying at Tankuri, the Tangle of Alpha Tarmat in the Bolat and Korea, Medora carrying Bolat and Fadi, Jelukari, Josia, Kuntria, Morabir, Kulef, Medora Vara carrying Arimati, Spain half turning. How many to play for the half? Not in the Jeeps. Back bar, remember Pedro, Pero Bolat Lafato. Oh, Cabrera and Penetra and Fatu Nimbal, Diria Carin Curia, Spain Kuntra, Tamarona Kuria, Jilakar and Kuntra, Rodri Metrin Kuria Dimbal, Atlas Spain after Kutala Fajila, Armatur Kuntra, Bolatan Kuria, Men and Mikel, or Zabi Atlas Kuria, Metron Carin, the Salibra Back of Fatan and Kais Medini, Paul Kubarsi, Metrin Dimbalatla Kuria, Di Rodri and Fat, Armatin Dimbalatan Kuria, as Metron Huras of Saint Sakatere. I am a Jeff. Spain ga fast countering goal there at the countering penalty team fast countering penalty area tremor kar bar deni olmo nagadin kono goal there at the mi far kuria fono da bole de kota kus beer wanak kas corner kum fab difa ko ostia countering bolun kuria fono team mana corner Spain ali be match ges team mana Spain corner Alex Baena corner kama referee dakka kuntriya corner gan diafon referee goal ha goal kurmati mi ivara namu gotega mi bai metta ga mi ivara dimai ba referee corner dakka fanikka fa goal kurmati jehna ka dakka tanu mara fere ga bade per goal kurmati leave jehna kuriya fonal medan ga carry austria kuntri spain half time for marble Korea at last Korea midini in Spain country. Bolatan have better penalty and Roga carrying Armatin in Bolivar, Yamal Jama Sakuri card, the country in Bolatlava. Conrad Lima Bola Bear called the Elliot Spain and Lehmati, Austria penalty at Dimal Armati Elu. A minute to play for no minute to come for him when in Spain Gelo, Pedro Poro Ellen. Pedro Boles and Barfata Gina. Area 3 team. Hatterko Golder at the Malabri Yaman. Pedro Kuri Gila Feldibor. Tangle Fatha Medal Sabon at La Kuria Pedro Kuri Nagadam. Penetrate at Trinki, but at Jaber Colibola, Diria Carri, Penetrate Roncar and Caspian Country Bolia Salbola, Area 3 Jaja of Cari de Contria. Stefan Poshbol at La Penetrate at the Malabri Colibola. Living in Spain and live multi penalty at the man. Ukraine. Ukraine. And the ball, Alex Baena. arimat rogaja që më të tangole fatë në mora që senza të vepre fatë di Paul Kobasia. Paul Kobasia ta bëk për fatë di mora që e vër fatë e kontë ka ta që Kobasia jese senza ka dhënë bola tani në fat arimat i kukuria bola tani më dhënë koro kukuria di bola. Ostia haftë ose spen kontë ka ta kuria me Dani Deni Olmo bola fa. Kuria gjetë të karë dia. Ostia kontë fatë. Dihë minutë kulë fortë. E visto che l'andare non c'è Spagna con Austria che sta vedendo c'è Spagna già un tangole fatto Kubarsi atlaho Yamal penalty khana de bola tan kure ko sere ta jasa Yamal gol de gele ta un tren far Austria kontre atla fe ali ben bola fan jehilani arme tiro ga carry ga bola Spain kontre bola atla fe atla tangole fatto tre Rodri de bola ha medas atla ba kole fatto gele tangole fatto Pedri de bola atla tangole fatto anche se Emery le porte Kukuria kukuria penalty khana de mal arme tiro ga carry kontre bola fan Spain anche kukuria di fe half metro penalty khana ga anche se Alex Medini Alex Kurmati ba kontre Stefan Poschka natwa kure na ga de bola Stefan Gagge, Jeff Bero, if I have a cast that carry free corner, I'm on a corner Spain and the eventual team. If a corner on a radar, penetrated through Hatter Kulte Spain, Hatter Direk, Marco Labruri, Deni Olmo, Editor Laporte, Rodrigo Abbey. Alex Nagadin bola godere a rogo Matin Austria con il ball di Fagro Beria rogo carry al casco Pedri con un curia forma Gibo Austria con la Tef curia forma alla Spain contro la casa senza con carry a tal curia di bola contro con Lenin fare Alex Baina bola un curia di bola atla curia di la Michel Orzbasi atla tanto le fatta half media sa con tre gara con fatta tanto le fatta media sali Rodri Rodri bola fa arriva che Pedri curia mette la Spain tra con carry con tre già sala Pedro già sala di e la curia di bola ne fra tarme di Pedro Poro atla ba con la fatta di bola Paul senza cala di mal Rodria Rodria ne fra Armatin Aymeric Leporte atta cure di bola half medaisa ma atla vitron bola contro con Alex Baina to atla down tre con Farossia contro e bola fan down tre fare di cucuria curi Austria senza cala di mal no Armatin medino al cari Austria di fejo barmet cure fin half fortuna e lo scorso alla voce Jangan kau lihat semua ada ni. Ini mesti orang kaya senjata kadimal, mesti orang kaya sekali bawa. Nasi kari itu Stefan lah. Stefan map mampu dah sifat di mula. Kevin, Enzo atau kau lihat kau lihat mesti ini. Spain kontra gaya, Jeffers kontra gaya, Jeffer. Living in. Stefan Elleni, bola e fa ancora gira, fa il bola, senza caldo, ma lo metto a carry. Austria contro in Giassali, Spain half, Spain contro in Fagli, la Mabra, il fatto di rettere il keeper. Keeper Giassali, ma Keeper Giassali vola a tempo. Poi Cubarsi, Marmona, bola e fa in gala, bola corta, ma pure Giassali, in Spain half, Spain half, mettere in gala con Gans. Arriva in bola con la finale, con il materiale contro a Michel Gag, Dieff di questo Samu, Gag, Samu, Spain, Half, e Bale. Teramente con le fortuna, con la squadra. Il bola penalty della fatta, area tenore keeper, Spain keeper, una Simon, bola con Tom Penalty, con la Gilaf di area tenore, Nicola, di area Bale, Nicola, Tangola, Dura, Gilaf, area Bale, Gilaf, Tangola, Fatto, arriva di Paul, Balsi, Atlab, Medina, Cari, di bola. Austria half turn, Austria contra attack with the Spain half turn, Spain contra in Marcus back with a fatta Kubarsi area, tre ore keeper, Unai Simon, Simon Curia di bola, Spain contra in attack, mettere Gilaf Rodri, mettere in bola e fanno sensato, quella di Maccari, la Curia porta con Austria, di contro in attack, frattare, mettendo in bola, Paul Kubarsi attenga, smetto Maccari, Curia in fermi da lì, Pedro Poro, attack, Curia fa una bella carica, di contro a Giva, bola curia di Dio che referee carino fumela in Spain con 20 Fabio senza cala di Malo Austria half the leg il caro stampo Michel Orzabal cari di Austria con 3 David Alaba è nato che fa Nagma e Giga il suo faro è a canola con il bagaggio
1: fuja, dhe bërë, vahe në kërë, në atë vëjta. Me gjimë kanë në furtë ma vënë sadëme të kule fa Spenë në kësë në në gjë, ësë kërëja kësë në në në gjë. Spenë në gjëhën së në cekatë ma ështëre lë haftër në kërëja Pedro Poro, kërëja fënë vahe dhe mërë në gësë. E më lëkari rëkullën të rëja gjësë e tanë kërëja të rëngë, Rodrija, Rodrija kërëja fënë bëhafë këmë, edhe nga sabë në kërëmë me Spenë kërëja të rëja gërë, gjëfë e bëllë shëja kërëja të rëja kërëja fënë vahe dhe tanë kërëja barë, e gjarëma të ndimë bëllë, Spenë harë me da, Spenë kërëja të rëja kërëja fahatë, gjëhë dhe një të nëmë pa ullë, të bërë si bëllë e fënë fahatë gjëllë o të kërëja dhe, Austria kërëja të rëja fahatë këfë mëti. Leif John Spain. Kurie fonuat bolane frat Arimati Hamedasa Kukuria kontra Kurumati Kare de Romano Semit en ganatta fahata jasale bola aku medevre tangole sentra kula Kukuria bolane ganatta bakula fahata ngana kias divi Austria kontra mun hafter evre fahata area trene ore keeper di area cat frat Arimati Kurie Conrad bola fa Arimati fahata jela area rongmati tangole fahata dimbola taf David Alaba area tiene un keeper Alaba jassa bola sensa penalty area tiene Armati nikman area bere jila kari de contra gar Nattuala Mikel Orzabaga Nattuala da kula fate area tiene keeper dimbol keeper on frat Armati atlan kuria dimbol amatlan Kevin Denso atlan meten back kula fate jila Nicolas Denso dimbol ha meda sa atlan sensa kad mal ni ustri hafta jama atmati kuria fonval in jih bola Armati no kan atla spin ha medu teren de mas kuria Michel in spin contra bol di fa kula kan medu kari Austria con tanta back la faja Xavier Ascola con la fata no Denso in fata meteren Alaba Alaba bola contra con Margiela amor fari batin dimbol atla marmono kuria Michelani Xavier Ascola atla medu kari con tre dimbol atla kuria jile tango le baro Austria con tanta spin after atla spin ting hatar contra kari tibi nemun jassali bola atla Austria con tanta anche spin con tanta atla dimbol Austria con tanta metre dimbol atla kuria men animati un bara husko Stefan Poschatla pelta na bele bodi kari bavar bodon jassale voni Michel Michel Fumer Boluga Galonda even Rangala Fenakutuva. Louis Jehekan Kiria Kiria Bomatin Jehen Ujay Sabundi Goleria Terena Huri Bolog and Ujay goes goal at the Fenujev goal Garmatin Diagotos Berry. Merangal Fursat Libigin at the Australia one Fursat Mihafu. Welcome to Leaf John Korea for Nova Australia Kulti Medra Karim Bola Tan Korea Damasek and Spain Kulti Attack Korea Dim Bola Atlan Tangle Fat Medra Kulti Kan and Frat Armati Dim Bola Atlan Korea Mirnani Pedro Poro Atlan Medra Karim Korea Yamala Yamala Korea Pedro Poro Dim Hapeta Atlan Area Tre Vanani Kulti Kan Gadi Dim Bola Dire Kari Fendi Kan Frat Atlan Penetry Kari Bola Contra Kola Alex Baina Bola Contra Kola Kulti Tangle Marje Lamidini Deni Olmoya Olmoya kas ba dini kukuria kukuria fatum Olmoya di have game over senta ka kem fatu jira tangol fatu Rodrigo Rodrigo kuria dimbola kontra kolani Pedri Pedri atla ba for fatu medono ka ni fatu dimbola jasai Paul Kubarsi ataf jasali ne kario incontri ne kuria ne fatu armatin dimbola atla Pedri as armatin half game over penalty ka ri di fi Yamal Yamal Yamal bola ta fatu dimbola kontra kolia kuria fona Pedri kuria na gol de rettere mi faro keeper fumara bola atli Spain ge dekulun tering arati betanu Spain ge kulun tria bola masake kuri etanu ba number kulun tria Pedro Vesenes Deni Olmoy tangkola kuri angara bola libera matematinga keeper bola libera keeper yas kuri fonal bol diere etare tangkola fatu alaba da kula fatu bol diere etare keeper fanan 18 minute kule for the half ladinu jeis Alba Tertin Kurolo Kuria Furola di Bola Atlemiani Yamal Penalty Carry Tangole Tren Pedro Pedro Naka Yamal di Bola Area Tren Austria Contatta di Faco Kuria Fona Bola Half Game Medas Austria Con di Bola Fa de Giro Tukari de Conteria Pedro Kuria Faula Gulu Pedro Pero Kuria Faula Gulu Austria Li Fegen Mu Half Tren Mel Trevor Armati Roga Carry Leif Jehan Kuria Fonwadan Conrad Lehman Dakula Fata Alaba Penalty Kana Kari Alaba Fatum Keeper Keeper Kuria Dimbola Atlan Kevin Denso Half Game Ding Hasab Armatata Bakura Anikas Mabra Fata Area Terry Keeper B Area Terry Abul Mikel Orzaba and then with the Kuria Fonwadan and Fatum Denso Atlan Kuria Smith and Horace Dutin for Alibola Contract of Kuria Devet of Masekur and Stefan Pushback of Fata Anikas Denso yang ada mati nongak kerana hamil dah sama Austria half today. Diri yang kari mana kau yang huri David Alaba yang faham jadi apa kuri yang ada kesan Denso yang hamil dah sama fahat aku lemu bilangan ini by far short pass lah aku
0: long pass jar kuriya fano al ball me fan me dio left foot sen second man spain half the bear we kevin denso kuriya fano al vihi minute for tama fam kuriya fa spain ka sab strike ka sanga dio defeng el spain sen second man kuriya el ball fa hatong rodriya rodriya ver fa hatong area tele or keeper difi keeper ball fa marwan kuriya jela une simon area bear kuriya Pau Kubarsi, Atlanta, Bedas, and Marmon, Economic and Mianikari, but Mihar de Kuntri, Naka Kuria Dimbola, Yamal, Atlanta, Bedas, and Kari Kuntri, and Natua Fatan, and Burilla, and Kaskuri Jilla, and Kafata, and Burilla Kuria Jilla, Bolivan Kurian as a country, and Natua Kuria Devata, and Kuba, and Natua Kuria was area, and Vandan damages up in a tree, and Batanga carrying Kuntra Kuran, the Salvo Tango, the Baro, the Conrad Ball at life. At the penetrating carrying Korea from Wally Ball, half the Medas, Austria, Kuntri, and Kuntra Kuru, and as Bear with Tango Baro in the Salvo. Ello le moti Spain. E kavis met kole mi har moti fortemaf. Spain ne kovis astia kasta vedi. Spain kontra in Korea din bola, Korea bola vero me con concha con la fahata, ba con la fahata. Le pote. Ai merik le pote atla Korea kare con contra Alexa, Alexa con la tele din bola, Rodrigo di fahata una kas le pote metere con lo smatra di Korea difi. Yamal elimina Yamal bola atla tangole fahata. Pedro Poro, Poro ani kas medinni Yamal, Yamal tangole fahata din bola, Rodrigo atla senza ka kro back la fahata Spain half terrain difi Paul Kubarsi atla ani frato ani medinni bola atla medinni Saat number konte deporte kukuria hari mati nunga kare ni difi election is limpa penetri attempt spin kontra ga defense goal dia tren goal fa kanadi mal mi far bola kontra ku se bola ma securi Mikel ora zabat gol kurmatin li feje ho yes ni medensi vis bola ngeri denso kevin denso seri bola austria kontra ga defense bola hari kontra ga defense tangle para di keeper bola Pulumutin Spain half today, Pedro. The co-pent a hammer, but the ball that Tongle Fatu, the Kulti, Kari Kulti, just Sali and Kuria with the Rodri. Rodri Kuria Dimbol at that. And Fatarma di Kuria. And the port of Dimbol back of Fata, Spain half ten, Santa Kari, Austria Kunti, Kabara, and back of Fata, and Castimal Tongle Fatu, Spain half ten, Spain Kunti. Paolo attacca Kuria di Mora attacca Kuria Medina half metro per arrivare a Kuria Pedro però era tre nagate Yamale de ma segue ma ora bara de un keeper vetti con bola attacca per entrare arriva 22 minuti quelli fa prima fa vero Australia Austria che va Spain che sta dentro Gol prima te lei fejo armati ur contri Austria contri da fahata tangole fa ne mo Nicolas Sway Bolon Kuria Fonal bola Af medas abat da kuri fonwali mat mat yago tas ber Spain and leaving el me water break me har hydration break the same ka hum sabeli Dubai ko hama la fa kuri ni Spain bol war ka de bore veni ko mot de school in December we ha ich ka bala pa dai me ho natija ki tine sima ko Spain mol wane ko Mubara tunggu mih Australia, Austria, Australia mih asal yang ngaru. Kalau tak mungkin orang matuga. Tiada yang aku jodoh nanti malu bi. Argentina atau desa macam Bali, Filipina, Algeria, macamuga. Tiada tiada kami baru. Spain apa? Fortuna, Cabo Verde, Kia, kau macam. Semasa macam kami baru. Saudi Arabia, kau macam. Hatres macam kami aku. Uruguay aku macamuga. Ekses macam kami aku. Spain mih asal yang ngasih. Bani. Dikurin. Faha kurih ramai juga faha kurih Spain ni orang sejarah dia mana World Cup ni sejarah. Betul juga, barat bina tafat yang konvoi September hari ni agak terus mereka mah football ya, mahu bola football dan menyesal bola. Kena mes adi ini hisab kami metu ke dia juga. Ini semua kos kono korai mahu. Dengan bina berkomitmen lah yang kabel korai ni Spain malu ani kama. Barat diit ko pulemun datap kene Guinea bola hifat kan Spain pulemun dia juga. Tinggal terhamalai libun egitere Australia ber Australia hamalai penetri egitere. Hamalai ke wakal hamalai no bola naga dim bola bola macam jig bola egitere friend dia faham macam dia lebih. Yang
1: Armati, I was a little bit of a team. Mubarak from Mihar Kulay and then Nokota, Mubarak to get Dengonani, Meche Hatari Jaron and Badil Kurani, Croatia, Portugal, the army. Kabul Kurat, Fuzerka, Foriga, and a baby from Kabul Kurat, penalty Hamel Singadan, and a bear to Kabul Kurat, Portugal, Moluan, and Kada. Me, Mubara to Dinamachita Hama, prediction. Now, I'm not going to La Fakura, Varanghama. Go to Kama La Fakura, Gota, Gaganaka, Lamachita, Satek Pasim Pila for the Dinamachita Hama. But a Guinamachu was found under Noani, La Fakura, Varata Fatu, and Sadaka, German Ketimitri, some investment of Kabul Kurato. German Limiting Katana Congress. Mekaha got a Kanadiham and Edan Sabalis, Adi Itura, Hama Gina Metuga, Natija, Lafakurakota, Hilafa, Bosamutan, and Fagan. The Kumakas, Mimetuga hydration breaker for the team contest Kurimia, and the committee Spain and Leaf and Yellow, Austria half, Trenkukuria, Ilan was Miss and Sakadimal Medroya carrying Leaf and Yellow. Subbismet to Migami Harmat for Tumaf, every Skurakal landing with him. Spain gelno kukureya ellare mark kukureya Africa and from Lima kukureya kutam black kukureya jela Australia half chare adesh ella kanu efe isharas ko left elli bol tam kukureya fatin rodriya sensa kadma sensa kukureya metre kukureya din bol anfra tarma tan atlam dine pedro poro jifi Yamala penetrate card, Valmati Roga for support and carry Yamal Bolo Contra, Kurmati, Konaduga, Natuafa, penetrated at the Mal Dimbola penetrated Nagadi, Barnabas Conte, Jibola, Marbota, Matapati, and there was penetrated the Finger D. with the Gos. Hill Makabir will give me the Hatavis met Kulev Narmati, Fatamaf, Spain, Nakas, Austria, Kusavi. We have been friendly. Yamal Deme, Korean Nagadin Bola. If you don't put it for a middle, can you create Spain contract for other Bola? Denso Bolon Korea defined for a military and against Yamal contract with the Fatum, Austria contract, a Jeff Tangle Fatum Bola, then Spain contract, Medina Sabatag, Pedro. Yamali, Yamal Metrang has got the Kunta Varina, the one contest not talk with Fonabala Kunta, the Tangle Fatu, Libya Pedri, and Agadi Bolera, the number of no, Olmom, Jahajova, Daniel Mo, Jahajova, Karia Kuntri, Stefan Push, Moldifab. And Litko, Golda, Medas and Bola, Muskomoti. Yes, I don't get a ball, Jaham Farikoli, Karia Kuntri, a ball, Stefan Push, Bola, Berkoli. Hatarwana corner Spain and the Mechugas Hatarwana corner. Golderia Tere, Tink Kuntri, Penetra, and first Kuntri, Abati Nagal, Yamal, Nagadin corner, Golderia Tere, Mifar Korea for Albari, Kukuria Korea for Mal Golgateria. Navavis for Metre, Ma, Kukuria Golgatere for Wal and Spain, Mijahi, Mechuga Furta Malandu, Enemas Alona, he would put a muscling about Kukuria, Yamalas, Linesman Avada, Referia Dimas, Gosimia, Rodrigo. Bara Reed ko bala penalty etre goal dere etre fatha amra goal dere meda vore tankole kana dimal gahuri ma kukreya kuriya fonwali fisari bara kure fona goal meda vani is bola hene is bola jehge ufa jaha goal jaha ufa fal kuran diye yena arimatcha goal arimatcha goal penalty re arimatcha diye ro gahuri linesman offside uga dakkang huri linesman offside dakkang offside uga ma henko me adimi nanaka gote nunime If you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to my life, if you're referring to
0: මේ ෆෙන්නනේ දඩෙන් නූකම ලඩෙන්
1: Spain della che osserva ma come tenere Emerick Laporte bola tan curia di area care mo le fa hatta in area tan keeper den le fa tempo di mettere la curia di bola da con fa tan che si Laporte di keeper keeper curia fa di bola ne fa tan con curia contro con che mette una carica curia già sale gas o sui a half tre va di arriva di curia senza che tre tre va di là tan senza col care tan con le tre gira fa tre tre gira tan con le fatto di bola ne che si Laporte di arriva di curia di bola tan mette le fanno una presa spina atle per le care gira le care bola o sui a contro Kevin Denso con attua tan con le fatto di bola tan curia deve to masse curani relax robot Nagadeni area carrying a buri area Kukuria Buri cast number Mikel Abai. This ball is a Fahata Mijel and Tamar Fata Benny Olmo ever father number since I can carry ball attack. Mark Kukuria Demola Fata Jilas and Saka carrying Arimatin Dimbola at the Kuria Mian Kubasi and Fatan with the Yamal penetrate Kanada Matin Bola Ponta Kumatia boys. The Kurti Naktua Kurti Naktua Nagadeni Godria Arimatinaka Yamal Nagadimbola. Oh, Romo Martin Gago da Nagali penetrate garima defend giuno bola anche Kukuria area bene Gela tango le fatto di Felix Baina Adla Medesa già Kukuria furola di bola rete Spain contro Delmo Delmo da bola Deni Olmo ene che bola libera anche da Kukuria furola di bola keeper di fa Kukuria cane però Mike Oyerza ba Kukuria furola di bola keeper di fa Kukuria corner come di fara bar bara fuori con area tre bara fuori con problema di bola tan hama gina faro Rebounds were anik anik ka skuria phone wala area bero kunte ka ko di area tere me amne phone defa team far kunte ga ja phone me phone deni olmo kuria phone keeper wetting of end wat wife far at dive ko bola di ba kuri first one corner spain ali be match ko first one corner yamal naga de 32 minute play fadil and no james ko yamal naga din ball goal area tere keeper phone manga ra bola tlef bowling eri de mele la portes Kulun Fashan, Bria Fonal Bola Spain, half train Spain, Kulunti Pedri, Dakula Fata Dimbola, Paul Kubasi Attaf, Emerick Laporte, Laporte Kukuria, Kukuria Fata, Metro Dimbola Spain, Kulunti Attaf, Kuria Menni Pedri, Metro Kalja Matmati Kuria Fonal Bola Yamal, Mungarani, Area Trega, Offset of Yamal, Offset of Yamal, Kuria Fonal Sli and Messen, and Mahmoud of Matmati Davis Bola, Yamal of the Offset of Bola. It is 10 minutes for Kuma from Kulais Miharmoti. Spain che sta Austria che sta leggendo. Con faccia Curienas, Nicolas Well. Spain half tre Curien di Spain con tenga Atlet a Pedria. Pedri cari natto la bola attacco Conrad Leima back la fatta di Mor Austria half tre. David Alaba Alfred Armati Kevin Denso è Denso che sale va senza con di sale bola che Denso è difi Austria half tre bola attacco Curien di cari con Tria Michael Natto a Curien di bola una bara bara bara due Stefan Posch bola contro con Ricardo con te Natto ha fatto gelle poi con Natto Everton con le fatto con Austria con te Nagadi bola penetra di tre mi faro di fa coffi Spain con te di fa Curien a bere ma tava Nicca Austria con di Curien bola ma bora matematic di gol matim ma bora matematic was bere gol con matematic di feggiame Spain Fortuna Fontiris Atternet player Gol dire Kanu Baba Emerick Laporte kore fwa And the sale keeper Unam Simon ಮೂಲ ಕೊಟ್ಟ ಪೆನಲ್ಟಿ ಪಾಯಿಂಟ್ ಕಾರ್ಯ ಕುರಿಯ ಪೆನಲ್ಟಿ ಎತ್ತರೆ ಮೇಲೆ ಮಾಡುವ ಮೂಲ ಕೊಟ್ಟ ಹಿಂಗಾದ ಫಾಸ್ಟ್ ಡಿ ಏರಿಯಾ ತಿರೇಸು ಅದಿಲ್ಲ ಅದೇ ಬೋಳ ಕೊಟ್ಟು ಮಾಡ್ಬೋಣ ಕುರಿ ಡಿ ಏರಿಯಾ ಬೇರೆ ಸ್ಪೇನ್ ಹಾಫ್ತಾರೆ ಜೇಲ ಸ್ಪೇನ್ ಕೀಪರ್ ಮೂಳಿ ಮಾಡ್ಬೋಣ ಹಿಂಗಾದ ಅಲ್ಲೇ ಫರ ಅರಿಮತಿ ಕುರಿಯ ಪೌಲ್ ಕುಬರ್ಸಿ ಏರಿಯಾ ಫಾತು ಕೀಪರ್ ಸೈಮನ್ ಸೈಮನ್ ಅಪ್ಜಾ ಕುರಿ ಅನ್ಫರ್ ಡಿ ಏರಿಯಾ ಕ್ಯಾನ್ ದಿಂಬರ್ ಕುಕುರಿ ಹಾಫ್ ಪೊಸಿಷನ್ ಫಾನ್ಸಾಸ್ ಫಸ್ಟ್ ಪರ್ಸೆಂಟ್ ಮತ್ತು ಸ್ಪೇನ್ 33% ಮತ್ತು ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಹಾಫ್ ಮೆದಾಯ್ ಸಹ ಅನುಮತಿ ಬೋಲ್ ಹತ್ತಾಯಿ ಮಿದನಿ ಅಮೆರಿಕ ಲೆಪೋಟೆ ಅಥವಾ ಅಮೆರಿಕನ್ ಫಾದರ್ ಜೀರ ಗೋಲ್ ಫೋನ್ ಫರಿ ಕೊಲ್ಲ ಅನ್ಫರ್ ತರಬೇತಿ ಏರಿಯಾ ತಿರೇ ಕಳೆದ ಅವಧಿ ಯಮಾಲ್ ಕೊಂಟ್ರಫ್ ಏನು ಮತ್ತೆ ದೆಕ್ಕುತ್ತಾರೆ ಯಮಾಲ್ ದೆಮಿಗಣ ಕುಡಿಯ ಫೋನ್ವಾದ ಬೋಳ ಕುಳಿತರಿ ಹಾಗೆ ದೇವಾ ತೆಗೊಳ್ಳಿ ಕುಡಿಯ ಫೋನ್ವಾದ ಹೆಣ್ಣು ಬೋಳ ತಂಕೊಳ್ಳಿ ಬಾರು ದಿಫಾಗು ದೇವನ ಫರ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಕೊಳ್ತೀರಿ ಅತ್ಲಾಫ್ ಕುರಿಯ ಫೋನ್ ಮೆದು ಅಕ್ಕ ತಂಗೊಳ್ಳಿ ಫಾತು ದಿಂಬೋಳ ಅತ್ಯ ಕುರಿಯ ಮಿಯಾನಿ ಮಾಷಲ್ ಮಾಷಲ್ ಸ್ಟೇಬಿಯ ಕುಡಿಯ ಫೋನ್ ಆಲ್ಬರ್ಟ್ ಸ್ಪೇನ್ ಹಾಫ್ತಾರೆ ಅತ್ಲಾಫ್ ಸ್ಪೇನ್ ಕುಳಿತೀರಿ ಅತ್ಲ ಫಾತು ದೆಪೋಟೆ ಅನ್ಫರ ತನ್ನ ಕುಕುರಿಯ ತಂಕೊಳ್ಳಿ ಬಾರು ಜನ ಕುಕುರಿಯ ಬೇರೆ ಕುರಿ ಬೋಳ ಅತ್ಲಾಫ್ ಅರ್ಮತಿ ರೋಗ ವರಕ್ಕಾನ ಅತ್ಲಾಫ್ ಮೆದು ಹೊರಸ್ಕೋ ಬ್ಯಾಕ್ ಕೊಡ ಫಾತ ದಿಂಬೋಳ ಅತ್ಲಾಫ್ ಕುರಿಯ ಸಾಫ್ಗೆ ಮೆದಿನ್ ಹ್ಯಾ ಸಾಬು ಪೋಟ್ ಅಬ್ದ ಕುರಿಯ ದಿಂಬಳ ಏರಿಯಾ ತ್ರೀ ಬಣ್ಣ ನಿಕಾಸ್ ನಂಬರ್ ಕುರಿಯ ದಿಂಬಳ ಫಹಾತು ಡೆನಿ ಒಲ್ಮೊಯ ದೆಂಜಿ ತಂಕೊಳ್ಳೆ ಬಾರ್ವಿ ಡೆನಿ ಒಲ್ಮೊಯ ತಂಕೊಳ್ಳಿ ನೇರುಣಿ ತಂಕೊಳ್ಳಿ ಫಾತು ಏನು ಹುರಿ ಉಸ್ರಿ ಕುಳಿತೀನಿ ದಿಫಾ ಕುರಿ ಬೋಳ ಕುರಿಯ ಫೋನ್ ವಾಲ್ ಸ್ಪೇನ್ ಕುಳಿತೀನಿ ಅತ್ಯಾಕ್ ಕುರಿಯ ಹಾಸ್ ಮೇತರೆ ಕುರಿಯ ಪೆಡ್ರಿಯ ಪೆಡ್ರಿ ಬೋಳೆ ಫೆ ಪೆನಲ್ಟಿ ಯಾಕೆ ಅರಿಮತಿಗೋಸ್ಕರ ಕಣ ದಿಮಾಲ್ ದಿಫಿ ಕುರಿಯ ದಿಂಬಳೆ ಪರ್ವತಿ ಕುರಿಯ ಬೋಳ ವಾಲ್ ಬೋಳ ಗೋಲ್ಗೆ ತೆರೆಯ ಮಿಕಲ್ ಲೋರ್ ಜಬಾಲ್ ಕುರಿಯ ಫೋನ್ ವಾಲ್ ಕೀಪರ್ ಹುರಿ ಬಲ್ಲಾಟ್ಟೆ ತಿರಿತಿರಿ ಹಾಸ್ ಗೋಲ್ ಗತ್ತೆ ಏರಿಯಾ ತೆರೆ ಫುರಳಿ ಫ್ಯಾಸ್ ಮಣಿ ಕೀಪರ್ ಅಳಗೊಂಡು ಇವನು ಹೆಗ್ ಗೊತ್ತಗೆ ಎಕ್ಸ್ಪೆಕ್ಟೆಡ್ ನುಕುರೇ ಗೋಲ್ ಜಹಾಣಗೆ ಇವರ ಮಡಬಣ್ಣ ಜಸ ಬೋಳ ಫುರುಳ್ ದಾಫ್ ಆಗುತ್ತೆ ಹಾಸ್ ಮಣಿ ತಿರೀಸ್ ಹೆಬ್ಬಣ ಮಿಲುತ್ತರೆ ಮಿಕಲ್ ಲೋರ್ ಜಬಾಲ್ ಜಯಿ ಸ್ಪೇನ್ಗೆ ಫುರ್ತಮಲ್ಲ ಅನೇಕ ಫೋರ್ ಏನೇ ಗೊತ್ತ ಜಿಹಿಲಾಡಿಕೆ ಫೆನಲ್ಟಿ ಏರು ವಾಸ್ ಕುಕುರಿಯ ನಗಾ ದಿಂಬೋಳ ಕಾರಿದ್ದಿ ಕುಳಿತರಿಯ ಮಾಡುವನು ಜಸ್ಸಾಲಿ ಮಿಕಲ್ ಒರ್ಜಬಾದ್ ಮಾಡು ಮಾಡು ತಿರಿತಿರಿ ಕುರಿಯ ಫೋನ್ ಆದ ಬಳ ಗೋಲ್ ಏರಿಯಾಗೆ ನಾನು ಕೀಪರ್ಗೆ ಅನೇಕ ಧನ್ಯವಾದ ವ್ಯಾಫ್ ಫರ್ ಆತ ಹಾಸ್ ಕೀಪರ್ ಮಾಡು ಮಾಡು ಬದುಕೆಂದು ಈ ಗೋಲ್ ಕುಕುರಿಯ ಪೆನಲ್ಟಿಯ ಕಣಾದ ಬಾಲು ಹುರಸ್ಕೊಲ್ಲ ದಿಂಬೋಳ ಏರಿತೆ ಫುರಳೆ ಮೈ ಏನು ಹೊಡಿ ಪೆನಲ್ಟಿ ಪಾಯಿಂಟ ಹಿಸಾಬು ಗ್ಯಾಂಡ್ಕ ಕುರಿಯ ಕುರಿಯ ಫೋನ್ ಕೀಪರ್ ಒಬ್ಬೆ ಸರಕಾತನೇ ಮಾಬಡ ಬ್ಯಾಲ ಕೊಡಕ್ಕೊಂಗ್ ಅರಿವೆಲಿ ಏನು ನಮಸ್ ಗೋಳೆ ಹೊತ್ತು ಈಗ ಹೋಗುತ್ತೆ ಬಾದ ಮೆಚ್ಚುಗೆ ಫುರ್ತಮಲ್ಲ ಸ್ಪೇನ್ ಮಿಜಿಹಿ ಕಾಯಸ್ ನಂಬರ್ ಮಿಕೇಲ್ ಜಬ್ಬ ಬಿಹಾರ್ ನತೀಜಾಗ ಮೋತಿ ಸ್ಪೇನ್ ಎಕೆಂಗ್ ಆಸ್ಟ್ರಿಯಾ ಇಲ್ಲ ನೆನಪು ಕುಳುಂ ಫಸ ಮೇದಿನಿ ಕುಳುಂ ಫಸ ಆಸ್ಟ್ರಿಯಾ ಕುಂತೀನಿ ಬ್ಯಾಕ್ ಕೂಡ ಫಾದ ಮೆತ್ತರೆ ದಿಂಬ ಅತ್ತ ಮತ್ತೆ ಮನೆ ಕುರಿಯ ಫ್ರೆಂಡ್ ಸ್ಪೇನ್ ಹಾಫ್ತೀನಿ ಸ್ಪೇನ್ ಕುಂತೀನಿ ಬೋಲ್ ದಿಫಾ ಕ್ರೋಬ್ ಸೆನ್ಸರ್ ಕ್ಯಾನ್ ಆಸ್ಟ್ರಿಯಾ ಕುಂತೀನಿ ಅತ್ತ ಕುರಿಯ ದಿಫಿ ಅರಿಮತಿ ದಿಂಬಳ ಸ್ಪೇನ್ ಕುಡ್ತೀನಿ ಜಸ ಕುರಿಯ ಫೋನ್ ಆದ ಬಳಕೆ ಸತ್ಯಾಫಿ ಅದ್ಲ ಡೊನ್ಸ್ ಡೆನ್ಸೋ ಕುರಿಯ ಫೋನ್ ಆದ ಮಂಜೆ ಬಳ ಪೆನಲ್ಟ ದಿಮಾಲ್ ಗೋಲ್ ಎತ್ತರೆ ಗೋಲ್ ದಿರಿ ದಿಮಾಲ್ ಪೆನಲ್ಟಿ ತೆಗೆ ಕೊಂಡ್ರೆ ಕೊಲ್ಲ ಮಸೆ ಕೊಡ ಮಾವಾಡ ಬಾರ ಗೋಸ್ ಗೋಲ್ಗೆ ಅರಿಮತಿ ಬೇರೆ ಕುಳುಂ ಫಕ್ಷ ಕುರಿಯ ಹಾಸ್ ಹಾಫ್ ಮೆದಾಯ್ ಸಾರ್ಮತಿ ನೋಗ ದತಿಮ್ ಫುಟ ಹಾಕಿ ಯಮಾಲ್ ಬೋಳ ಅತ್ತಾಯ್ ಮಡ ಮಡ ಕುರಿಯ ಮೆದಿನಿ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಹಾಫ್ ತಿಂಗ್ ಪೆನಲ್ಟಿ ಯಾಕೆ ಕಾರು ದೆಕ್ಕುತ್ತೆ ನಟ್ಟು ಯಮಾಲ್ ಡಿಯರ್ ಯಾಕೆ ಫಾ ಯಮಾಲ್ ಅದಿವೆಸ್ ಕೊಳ್ಳೇನಿ ಪೆನಲ್ಟಿ ಯಾಕೆ ಅದಿವೆಸ್ ಯಮಾಲ್ ಡಿಯರ್ ಮೆದಾಯ್ ಗೋಲ್ ಅದು ಫೋನ್ ವಾಲ್ ಬೋಳ ಗೋಲ್ ಎತ್ತಿನ ಕೀಪರ್ ಫಾರ್ ಕೀಪರ್ ಅತ್ತ ಸೀದ ದೆಕ್ಕುಳು ತಿಂಕುಳುಂತರಿ ದೆಕ್ಕುಳುಂತರಿಂಗೆ ನಟ್ಟು ಏರಿಯಾ ಕಣಾದಿ ದೆಂಗ ಡಿ ಏರಿಯಾ ಕ್ಯಾರಿ ಹುಡ್ಕೊಳ್ತಾರೆ ನಟ್ಟು ಫಹಾತ ಜೈಲಿ ಅಣಕ್ಕ ಕುರಿಯ ಅನಿಮಿಫಾ ಅನುಮತಿ ಜೈಲಾಫ್ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಕುಳಿತೀನಿ ಬೋಳ ತ್ಯಾಂಕ್ ಕುರಿಯ ದೇವತ್ತು ಮಳೆ ಕೊಂಡ್ರೆ ಲೈಮ್ ಅನುಮತಿ ನಮಗೆ ಕ್ಯಾರಿ ಮು ಹಾಫ್ ತಂಗೊಳ್ಳಿ ಫಾತು ಮೇದಿನ ಡೇವಿಡ್ ಅಲಬಾಯ್ ಮೆದುರು ಹುಡಸ್ಕೊಂಡಿದ್ದು ಮಳೆ ಸ್ಪೇನ್ ಕುಳಿತೀರಿ ಅಬ್ಬೋದು ಕುರಿಯ ದೀಫ್ ಅಮೆರಿಕ ಲೆಪೋಟೆ ದಿಂಬೋಳ್ ಮೆದುರು ಕ್ಯಾರೆ ಪೆಡ್ರಿ ಅಡಕ್ಕೆ ಲೆಪೋಟೆ ಸೆನ್ಸಕ್ ಅನುಮತಿ ನಮಗೆ ಕ್ಯಾರೆ ಸ್ಮೇನ್ ಹುಡಸ್ ಕುರಿಯ ದಿಂಬೋಳ ಕೊಂಚೋಕೊ ಮೆದುರು ಮತಿ ಮೂರಣಿ ಪೆಡ್ರೋ ಪೋರೋ ಅನುಫರ ಅನುಮತಿ ಕುರಿ ಲೆಪೋಟೆ ಅತ್ತ ರಿಪೋರ್ಟ್ ಏನು ಫಾರ್ ರೋಡ್ರಿ ಅತ್ತಾಮೆ ಕುಕುರಿಯ ಹಾಫ್ ಮೆದಾಸ್ ಫಾತ ಸ್ಪೇನ್ ಹಾಫ್ತಾರೆ ಯಾಕಂಡ್ ಮ್ಯಾಕಂಡ್ ಕುಳಿತೀನಿ ಕುಳ ಮಿದಿನಿ ಮಾ ಕುರಿಯ ಎಣ್ಣೆ ಆಸ್ಟ್ರಿಯಾ ಕುಳಿತಾರೆ ಎಣ್ಣೆ ಅನುಮತಿ ರಂಗ ಕ್ಯಾರಿ ಕುರಿಯ ದಿಂಬೋಳು ಪೌಲ್ ಕುಬರ್ಸಿ ಅತ್ಲ ಕುರಿಯ ದಿನ ಸಿಕ್ಸಕ ಅಧಿಮಾನ ಆಸ್ಟ್ರಿಯಾ ಹಾಫ್ತಾರೆ ಎನ್ಬೋಳ ಅತ್ಲ ಕುರಿಯ ಮಡಮಣ ಮಿದಿನಿ ಪೆಡ್ರೋ ಪೊರೋ ದಿಫ್ ಹಾಫ್ ಮೆದಾಯ್ ಸಾಬು ಡೆನಿ ಒಲ್ಮೋ ಏರಿಯಾ ಡಿ ಏರಿಯಾ ಕ್ಯಾರಿ ಕುಳಿತೀರಿ ಕೊಂಟೋ ಕುರಿಯ ಯಾಕಂದ್ರೆ ಫಾರೂಸ್ ಮಿಕೇಲ್ ಔಸ್ಬಾಜಿ ಕುರಿಯ ಫೋನು ಕುರಿಯ ಫರ ಏನು ಬೆಟ್ಟಿಜೆ ಬಾರ ಫರಿಕೊಲ್ಲಿದ್ದೇವನು ಫರ ಬೋಳ ಎನ್ ಎಸ್ ಬೋಳ ಲಿಬೆ ಫರ ಎನಗೆ ಸ್ಪೇನ್ ಕುಳಿತಾ ತಂಗೊಳ್ಳಿ ಫಾತು ಪೆಡ್ಡಿ ಜಸ್ಸಾದಿ ಬೋಳ ಅದೇ ಬರ ರಗಳದ್ದು ಎಮ್ ಎಸ್ ಮಿಕೇಲ್ ಔರ್ಜಬಿ ಬೋಳ ಲಿಬೆ ತೋ ಮಸೆ ಕುರಿ ಎನ್ ಎಸ್ ದಂಕೊಳ್ಳಿ ನಸೀಬ್ ದರೆ ಎಫ್ ಆರ್ ದಂಕೊಳ್ಳಿ ಬಾರು ಎಣ್ಣೆ ಜಸ್ಸಾದ ಬೋಳ ಕಾರ ಹುರಿ ಕುಳಿತೀರಿ ಅತ್ಲಿ ಬೋಳ ಕುಳಿಮುತ್ತೀರಿ ಸ್ಪೇನ್ ಕುಳಿತೀರಿ ಅತ್ಲ ಕುರಿಯ ಡೆನಿ ಒಲ್ಮೋ
0: Anë fërë atë armët e hamë bezese Në palë këbërësi e midinë Në me të rohënë të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të të Tiris numër 2 au hafun kulefa. Romia sa mora me zemra.
2: Shukriya. Ar shukriya sindri bara for ga hisab ko me kurya den spain ke kulun ter me har meno se half ke tere ga sinsa kala hame kukriya kukriya fahata jasali me hunge defender en anaka fahatun tankol kurin gohori Kuntri Jasali, Sinsakal Tereng, and Adis Fahata, Jehila, Anakas. I'm going to Mihar Deme of Sayed Kama, Wim Vahad, the Kuala Mida Kalis, of Sayed and Unsayed Gori. At Kulum Gatereng, Anakas Mihar, Spain, the Kuntri, Konwali Bol, Austria Kuntri Gajiva Mihar Mutti. Where a gossip spin a libe, have on a corner. Kukriya Midani Kukriya Corner Nagadin Nagos Miri. Yamal. Demadevuri tere kubriya burta kor pahatu ka kubriya ball dipeter me penalty area tere ball naga kori formal di ball ostia kulun tere ka duve ka maine kulun ball dipe ko tenu defender pahatu jasal keeper keeper penalty area there nukun hara di area carry hoinda carry jasal kubriya kubriya carry jasal kubriya dupal di pahatu hori kulun tere pahatu jasal center tackle tere ko hori kulun tere en pahatu jasal ambrala pahatu jasal ne ka kodako madukolla arimati ngara hori kulun tere jasal ball Muskum for Matim for Wally Bowl and Arab Spain, the country, Kunus, Nang Hisam, Edu with the bus. There. Half Mittering and a cast ball, if again, Austria Kuntering, Fahat Jasali, Arimati Hurkuntaria, the area carry Hurkuntaria, and Fahat Jasai keeper. Austria keeper and a cast Fahat Arimati Hurkuntaria, Jasali and Kodaka Mamjila, Mathematin Korea, the ball, Gaganaka. Center circle, Tering. Kukriya Jasali ball and a ball control. Austria Kulunteri ball if I think Kulunteri Fahatu just a penalty area there. But Korea did ball and Aram Kulunteri control the Nukura and a main Jasal on an enemy Fahatu Nape. Spain Kulunteri ball if I am Arimatin Nihar Midani is sole number Rodri Rodri Fang goes umbrella carry for Kulunteri Jasana Fahata Jasai Kukriya Kukriya Arimatin Trevor Kulunteri Jasal. Some collateral and cows and Anang Arimati Hurikoni Jasal Fahatung Meteria Hori Jasa Kulunteria Kukriya Kukriya ball if I'm Rodri Rodri Rong Kari Hurifanakas Fahatu M. Fatu Hori defender Jasali and a ball if I'm Kuria Jihila sent circle three Hurikuluntaria Jasali ball if I'm in the way to Billy and Nasbora and to Bellu Osia Kuluntari ball if I'm Tim Kulter and Yaki Kuria the Enemas ball if I'm Kuria Devra Fatu Hurikuluntaria for ball of Jasa from Mali Korea Spain Kuluntaria Tekulukala from all the ball keeper Mehar Matinaka Ali keeper Simon Ball penalty spot of Banda carry her Kuntaria, Madron Jasal, and penalty at Terrain of Makrefa. Ulma Fata Jasala Fata, Bola Fan, Arada Fata Jasala Hanakas carry her Kuntaria. And Takura Armating Arang Hori Kuntaria, a number Anakas Kukria, Kukria Armati, wrong carry her Fanakas, defender at Jasali, defender at Tregor, center circle Tregor Kuntaria, Jasali, and Bola Fan, Yamala, then and a big one for a part of her Kuntaria. That's all about Tali Mihar Mati Spain and German Lifa. Penalty center circle Arimati General Yamal Ball, he packed Bafra, Bathum, Cotton, but the Fargo military Araham for Horus Nagat, or Fanakas Marcola, Fatu Jasal carrier, Kuluntaria. Penalty area, Kano Korea for Mal, Kuluntaria, Bolon Jam for Mal, the NMS and a ball control Korea got a defender met Bolo Jaber Kola, penalty area, barely Kokria, Kokria, and a penalty area, Gromati and Faratu, Jasal, final number and a ball. Alex Bar Alex Dim Bolifia and Kas Kukriya Mitakari Hore Pahat on a Kathiatur and Pahata Jasal Sent Sakala Hame and Bolifia and Kulum Fashag and Kalkuri Midani ಗೋಳ ಮಿಸ್ ಪಾಸ್ ಮಿಹಾಮತಿ ಅಸೂಯಾ ಕುಳಿತಾರೆ ಅಲ್ಲಿ ಅರಿಮತಿ ಅರಂ ಹೊರಿ ಕುಳಿತಾರೆ ಜಸಾಲಿ ಏನ ಮಿಂತರೆ ಸೆಂಟ್ ಸರ್ಕಲ್ ಕಾರಿ ಹೊರಕೊಳ್ಳಿ ಜಸಾಲಿ ಸೆಂಟ್ ಸರ್ಕಲ್ ಅರಿಮತಿ ಹೊರಿ ಕುಳಿತಾರೆ ಬೋಳ ಇಪ್ಪಾಗ ನೋ ನಂಬರ್ ಏ ನೋ ನಂಬರ್ ಜೇ ಡೇವಿಡ್ ಡೇವಿಡ್ ಅನಕ ಕುರಿಯ ಇಫರಾದ ಎಮ್ ಎಮ್ ಇಫರಾದ್ ಕಾವಿರ ಹೊರಕ ಹುರಸ್ ಕೊಲ್ಲಿ ಬೋಳ ಅರಣ ಕುಳಿತಾರೆ ಕುನೆ ಬರ ರಂಗಳು ಫುರ್ಸತೆ ದೆಮ್ಮ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಕುಳಿತಾರೆ ಅಲ್ಲಿ ಬಣ ಅಮ್ರಾಫ್ ಜಹಾ ಜಹಿ ಬೋಲ್ಡಿ ಮಿಹಾರ್ ಮಿಹಿರಿ ತಾಕ್ ಸ್ಪೇನ್ ಕುಳಿತಾರೆ ಬ್ಯಾಗ ಜಹಿ ಫಹಿಸಾಬ್ ಮಿಹಾರ್ ಮತ್ತು ಆಫ್ ಸೈಡ್ ಆಫ್ ಸೈಡ್ ವೇಫಾತಿ ಸ್ಪೇನ್ ಅಲ್ಲಿ ಫೈ ಜೆಹಮೆ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾಗೆ ತೆರೆ ಕಹಲ್ ಗೊತ್ತ ಗಾಗಣ ಜೆಮ್ಮೆ ಅವಳ ಮನೆ ಬೋಳ ಜೆಮ್ಮೆ ದಕ್ಕಾದಿ ಸ್ಲೋ ಮೋಷನ್ ದಕ್ಕಾದಿ ಅವಳ ಮನೆ ಕುರಸ್ಕೊಳ್ಳಿ ಬೋಳೆ ಅರ ಕುಳಿತರಿ ಅಜ್ಜಸಾದ್ರೆ ಏನಾಗ್ತದೆ ಕುಳುಮುಗೆ ತೆರೆ ಹಣಕಾಸು ಅಸೂಯ ಕುಳಿತರಿ ಬೋಳ ಹಿಪ್ಯಾಂಗ ಸೆಂಟರ್ ಸಾಕುತ್ತಾರೆ ದೂ ಕೊಲ್ಲಿ ಏನು ಸೆಂಟರ್ ಸಾಕುತ್ತಾರೆ ಅವರು ಕುಳಿತರಿ ಅಸಾದ ನಂಬರ್ ಏನು ಪಾಪ ಜಸಾದ ಕುರಿಯ ದಿವೆ ಮತ್ತೆ ಟಿಮ್ ಕುಳಿತಾರೆ ಆಟ ಬದ್ನಾಳುತ್ತಾರೆ ಬೋಳ ಕೊಂತೊಳ್ಳಿ ನಿಂತು ಹಣಕಾಸು ಏನು ಬೋಳ ಹಿಪ್ಯಾಗ ಬಿ ನಂಬರ್ ಬೋಳ ಹಿಪ್ಯಾಗ ಕೊಟ್ಟು ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ಹತ್ತಿರ ಬಾದೆ ಕೊಟ್ಟಾದ ಬಾದೆ ಅವನೇ ದೇ ಕುಳಿತರಿ ನಟ್ಟಾದ ಏನು ದೇವೆ ಗೊತ್ತೇ ನೋವಿ ಸ್ಪೇನ್ ಗೆ ದೇ ಕುಳಿತರಿ ತಾತಿ ಬೇ ಮೀ ಏನು ಹಾಕಿ ಬೋಳ ಅದ್ಲ ಪಾತ ಜಸಾದ ಓಲ್ಮಾಯ್ ಬೋಳ ಹಿಪ್ಯಾಂಗ್ ಕುರಿಯ ದಿವೆ ಅಲ್ಮಾಸ್ ಮಸೆ ಕುರಿ ನಟ್ಟಾದ ಕುರಿಯತಿ ಬೋಳ ಹಿಪ್ಯಾಗ ಇನ್ನೆ ಅರಿಮತಿ ಆರಂ ಹುರಿ ಕುಳಿತರಿ ಜಸಾದ ಫರ್ನರ್ ನಂಬರ್ ಎಲೆಕ್ಸ್ ಬೋಳ ಹಿಪ್ಯಾಂಗ್ ಕುರಿಯ ಕಾರ್ಕ ಬದುವೆ ತೊ ಬಲ್ಲನೆ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ತೆರೆ ಮತ್ತೆ ಓಲ್ಮಾ ಓಲ್ಮಾ ಫಾತು ಜಸಾದ ತೆರೆಯಾಗ ಕುರಿಯತಿ ಬೋಳ ದಾಮ್ ಬೆಲ್ಲಿರು ಆಸ್ಟ್ರಿಯಾಗ ಡಿಫೆಂಡರ್ ಓಲ್ಮೋ ಅರ ಅರ ಏನ ಬಟ್ಟಾದ ಯಾಕಂದ್ರೆ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ದಿಹವರಕ ಫೂಟ್ ಬೇರು ಕುಕ್ರಿಯ ಕೊಂಬಸರಕ ದೆಮ್ಮೆ ದಕ್ಕಾಲಿರು ಅವಳ ಫಿರಿನ ರೆಫ್ರಿಯ ಕೊಂಬಸರಕ ಬಹ ದಕ್ಕಾಲ ಹೊಟ್ಟ ಮೇವು ತಾವಳ ನಮ್ಮ ಫಿರಿನ ಕೊಂಬಸ್ ಕೂನ್ ತೆರೆಯ ಮಂದರ ವಾದ ಮೇರೆ ಅವಳ ಮಗ ನಡೆ ನಮ್ಮ ಫಿರಿನ ದೊಡ್ಡ ಬೇರೆ ಹೊತ್ತಬೇಕು ಅಂತಾರೆ ನಂಗೆ ಮತ್ತೆ ಅಂಗಳಾಗಿ ಬಹ ದಕ್ಕಾಲ ಜೆಹಮ್ ಯಾವತ್ತಿ ಸೀದಾ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ಗ್ರೌಂಡ್ ಮತ್ತೆ ಕಾಲು ಗೊತ್ತಕ್ಕ ಗ್ಯಾಂಡಕ ದೇವರ್ ಡೆಫೂಟಿಂಗ್ ಹಾಂ ಬೇರೊಂದು ಈ ಸಮಯತಿ ಡಿ ಏರಿಯಾಗೆ ಕಾಣು ಬಾ ಗೊತ್ತ ಬರ ಬೋಡಂಗ್ ಹಾಂ ಬರ ರೀ ಬರ ರಂಗಳು ಫುರ್ಸತೆ ನೋ ಎತ್ತರ ಒಮ್ಮೆ ಬ್ಯಾಡ್ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ರೊಂಗ ದಿಮಾನು ಕಾರ್ಕೊಮ್ಮೆ ರೊಂಗೆ ಗಳಾದಿ ನೀ ಹೊಂತಿದ್ದೆ ಗೋಲ್ ಹಾದ ಬಗ್ಗೆ ಫುರ್ಸತ್ ಡಿಫೆ ಹಿಸಾಬೆ ದಕ್ಕಾಲಿ ಅವನನ್ನು ಎಮ್ ಎ ಗ್ಯಾಂಡಕ ಫನ್ಸಬಿಹಕ ಫೋಟು ಬೇರೊಂ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾಗೆ ಫನ್ಸಬಿಹಕ ಫೋಟು ಬೇರೊಂ ಸ್ಪೇನಲ್ಲಿ ಡಿಫೆ ಎಲ್ಲೊಮ್ಮೆ ತಂಕೊಳ ಅರಿಮತಿ ಡಿ ಏರಿಯಾಗೆ ಕಣ ದಿಮಾಲು ಫನ್ವಾಲ್ ಒಬ್ಬ ಸ್ಮೃತಿ ಫನಾರ್ ನಂಬರ್ ಲೆಕ್ಸ್ ಬರ್ರ ದೇವೆ ಗುತ್ತರ್ ಮಿಹಿರಿ ದಿಹ ನಂಬರ್ ಏ ರೊಡ್ರಿ ಫೋನ್ವಾಲ್ದಿ ಬೋಳ ದಂಡಿಗಯ ಈಗ ಜೀಪ್ ಫೋನ್ ಡೆಮ್ಮೆ ನುಕ್ಕುತ್ತಿ ನುಕ್ಕಿ ಬೋಳೆ ಕಾಲು ಫೋನ್ವಾಲ್ದಿ ಡೆಮ್ಮೆ ಹಮ್ಮ ಬರ ರೀದು ಹುಸ್ ಫುರ್ಸತೆ ಫೋನ್ವಾಲ್ದಿ ಕೀಪರ್ ಮೇ ದಿಫಾವ್ ಕೊರಿ ಪೆನಲ್ಟಿ ಏರಿಯಾ ತೆರೆ ಬದುವೆ ತೊ ಮಸೆ ಕೊರಿ ಹೆಣ್ಣು ಮೇ ಬೋಳ ಬೆಲ್ಲಿದ್ದು ಮಿಹಾಯ್ ಸಾವು ಅಸ್ಟ್ರಿಯಾ ಕುಳಿತಾರೆ ಬೋಳ ಹಿಪ್ಯಾಗಿ ಕುರಿ ಅದ ಅವಳು ಮತ್ತೆ ರೇಗ ಸ್ಪೇನ್ಗೆ ಕುಳಿತರಿ ಜೀಪ್ ಮಿಹಾರ್ ಬೇರೆ ಕೊಸಮ್ಮ ಬರ ರೀತ ಜೆಮ್ಮೆ ಫೋನ್ವಾಲಿ ಬೋಳೆ ದಡಿಗೆ ಅತುಗೆಯ ಜಿಹಿಪ ಬೇರೆ ನುಕುತಿ ಹೆಣ್ಣು ಮೈಸ್ ಬೋಳ ಕುಳುಂಬೆ ತೆರೆ ಹಂಗಾಗಿ ಎತ್ತನ ಆತನು ಯಮಾಲ್ ಜೆಮ್ಮೆ ಫರ ರೀಚ ಫೋನ್ವಾಲ್ ಬರ ಬಾರ ಫೋನ್ವಾಲ್ ಹೆಣ್ಣು ಸೀದಾ ಕೀಪರ್ ಅದಿಮೆ ಫೋನ್ವಾಲ್ ಇವನು ಬೋಧಕ ಮೆಹಸ ಮೆಹಾರಕಾಸ್ ಕುಳುಂಬೆ ತೆರೆ ಸ್ಪಿಯಾಂಗ ಕುಳಿತರೆ ಬೋಳ ಹಿಪ್ಪಾಗೆ ಮೆದುರಂಗ ಹನ್ನ ನಡುಕೊಲ್ಲ ಹಾತು ಮೆದಿನ ಕುಳಿತರೆಯ ಸೆಂಟರ್ ಸರ್ಕಲ್ತಿ ಹೊರಗೆ ಕುಳಿತಾರೆ ಅರಿಮತಿ ಅಣ ಫರಾತ್ ಹೊರಿ ಯಮಾಲ್ ಯಮಾಲ್ ಬೋಳ ಹಿಪ್ಪ ಅಂದೇ ತೊ ಮಸೆ ಹಿಕ್ಕರೆ ಹೆಣ್ಣು ಮೆಸ್ ಯಮಾಲ್ ಕಾರ್ ಕುರಿ ಎದ್ದೇ ಗೊತ್ತೆ ಯಮಾಲ್ ದಿಪಾಟ ಏನು ಕಾರ್ ಏನು ಅರ್ಥ ಅಲ್ಲ ಯಮಿ ಅಸ್ಟ್ರಿಯಾ ಕುಳಿತಾರೆ ಬೋಳ ಅಣಕಾಸ್ ಫಹಾತ ಡಿಫೆಂಡರ್ ಫಹಾತ್ ಡಿಫೆಂಡರ್ ಪೆನಲ್ಟಿ ರೇಂಜ್ರಿ ರೊಮ್ಮತಿ ಹೊರ ಕುಳಿತಾರೆ ಅದನ್ನು ಏನೇ ಬೋಳ ಹಿಪ್ಪ ನಟ್ಟಾದ ಕುರಿಯ ದಾಂಗಳು ಅಣಕಾಸ್ ಈ ನಂಬರ್ ಬೋಳ ಹಿಪ್ಪಾಗ ಅಂತಾರೆ ವ್ಯಕ್ತಿ ಹೆಮ್ಮತಿ ಅಣಕಾಸ್ ಕುರಿಯ ಹೊರ ಕುಳಿತಾರೆ ಜಸಾಲ್ ಬೋಳ ಏನು ಸ್ಪೇನ್ಗೆ ಕುಳಿತಾರೆ ಬೋಳ ಲಿಬನ್ ಬೋಳ ಜಸಾಲ್ ಮೆಹಸಾ ಬೋಳ ಸ್ಪೇನ್ ಕುಳಿತಾರೆ ಮತ್ತು ಬೇರು ಕೊಲ್ಲಾಹುದ ನೋಡ್ತಿ ಸ್ಪೇನ್ಗೆ ಕುಳಿತಾರೆ ವ್ಯಕ್ತಿ ಏ ಬಾವಿಸ್ ನಂಬರ್ ಕುಳಿತಾರೆ ಕುಮರ್ಸಿ ಕುಮರ್ಸಿ ವ್ಯಕ್ತಿ ಫೋತಿ ಸ್ಪೇನ್ ಕುಳಿತಾರೆ ಬೋಳ ಬೇರು ಕೊಲ್ಲಿ ಏ ಕುರಿದೆಮ್ಮೆ ಸ್ಪೇನ್ ಅಲ್ಲಿ ಹಿಲೇ ಜೊಹಂ ಬರ ರೀಚ ಫೋನ್ವಾಲ್ ಇಗೋ ಹುರಸ್ ದಂಡಿಗ ಜೆಹುಣಿ ಕೀಪರ್ ಅತ್ತುಗಯ ಎಕ್ಕೊಂದು ಜೆಹಿಪ ಬೇರೆ ನೊಕ್ಕಿ ಬೋಳ ಬರ ರೀಚ ಯಮಾಲ್ ಹುಸ್ಕೊಂದು ಇಬ್ಬನಿ ಯಮಾಲ್ ಫೋನ್ವಾಲ್ ಸೀದಾ ಹಮ್ಮ ಕೀಪರ್ ಅದಿಮೆ ಫೋನ್ವಾಲ್ ಇಬ್ಬನಿ ಹೆಮ್ಮ ಕೀಪರ್ ಎಮ್ಮೆ ದಿಫಾ ಕೊಡಿ ಯಾಕಂಗ ಅವ್ರ ಮೇಲೆ ದಕ್ಕಾದ ಬರ ರೀಚ ಫೋನ್ವಾಲ್ ಎತ್ತಿ ಬರ ಖುಷಿ ಅರ್ಕನ ಹಾಕುತ್ತಿದ್ದ ಮೆಹಾರ್ ಮೇತಿ ಇತರುಗಡಿ ಹಮ್ಮಗೆ ದಕ್ಕಾಬ ಹತ್ತರ ಮೀಟರ್ ಗೊತ್ತಿರೇ ತಿಮ್ ಮಿನಿಟ್ ಕೊಳಿ ಫರ್ಮೇತಿ ಹತ್ತರ ಮೀಟರ್ ಕಾರ್ ಗಾಂಡಕ ತಿರಿ ಹಕ್ಕ ಸಿಕ್ಕೊಂಡು ಬಂದ ಹಾಕುತ್ತೆ ರೆಫ್ರಿ ಕೊಮ್ಮಸ್ ವಿವಾಹ ದಕ್ಕಾದ ಅಷ್ಟೇ ಕೊಳಂತೆರೆ ಕೊಮ್ಮಸ್ ಬೇರೆ ಕೊಮ್ಮಸ್ ಅನಿಯಾ ಕಾಲ್ ಇತ್ತಿವೆ ನಾನು ಟೀಶರ್ಟ್ ಕೊಮ್ಮಸ್ ಬೇರೆ ಮುಖ್ಯಮಂತ್ರಿ ಬೇರೆ ರೆಫ್ರಿ ಎದುರು ಮತ್ತೆ ಬರ කැමරාමන් මෙහෙම අලවාදාම සපෝටර් මහන්දාවුන් නැතිනේ මොනේ දැන් කොළඹ ගතරන් ස්පේන් අදී ෆේ කොළඹ ගාගෙන පහත ගැසා ගැසා යයි සාබු හතර මීට හම්බෙද මෙහාට නේද කරපන් ද හාෆම් යටි හතර මීට ස්මිනුක අද කප්පන් හාෆම් නේද මෙදී ඒක සිනපොම් ස්පේන් කරේ අද ස්පේන් කුරී වගේ නිමෙද මෙදී අවුනන්න මෙදෙන් දෙවන හාෆ් රාණි දෙවන හාෆ් ඇකේ සෙදවන අවුන බදලකල නැහැනම ස්මිහාර අවුමන ස්පේන් සුත්තම් ලඩු ජහත එහෙමෙන්දී යෝර්ස බාල් ඒ ස්පේන් ගේ කොළුන්තරියා මිහා දෙටියම කොළුන්තරින් දඬු සෑබෑග මෙදනේ ප්‍රථම හප් නියම ඇකේ අද දෙපොනාවුන් ගිනස්තේ මෙදන්නේ FIFA World Cup යා සර්බි ස්පේන් අද ඔස්ට්‍රියා බදි කරා මෙත් ප්‍රථම හප් නිගෙන් දිය ස්පේන් මෙවනි එල්ලන් සොන්නන කිරීග ගින බේෆොන් ෆාහ කරබා ගොතුග මේ මෙතු නිමෙකෙන් දාර හතර නොනේ තින්නම් ස්පේන් කාමියක් පුරා තම වරක ෆුර්සත්ක අල්මන පෙනගෙන් දිය කාසගතක යමාලක ස්වරගින ෆුර්සත්ක ලිබිගෙන් දිය එනම අල්මෙන් ගනදස් ෆාහ කරේ ගොතුග ඔස්ට්‍රියා කි තංකොලෙ ගදපද කොංකොලෙ බේක බාති තංකොලෙ එමෙහුම් හම ගදය ෆුට්බෝල රංගල කුලනේ එමෙ අරොණ හිවනේ ස්පේන් කොළුතෙන් ස්තම්පලෙ ඉන්දොග වෙගෙන් හම ඔලනේ අදම් නිරේග හොරි එහෙම මෙත්තක අල්මෙන් බෑදාර එහෙම මෙත්තක් තරේක අල්මෙන් නැතිබේපන හතරේ ජහර අල්මෙන් නිරේ ඒ ගෙනතේන පෝචුගල්ල ක්‍රේෂියා කොළ මෙච්ච දෙන් එන අටේ ජහර සුසිලෙන්ඩ ඇති අල්ජීරියා කොළ මෙච්ච අල්මෙන් තිබේපන හම ගෙනස් දෙන් මිහාර අල්මෙන් නම් මේ දෙවන මේ ගදබත්තිරි හොන් කුලෙන් සෝලය ගොසවරු කිම්තක බෑදාර South Africa ya Canada badluko Canada miwani gada sole gosa Brazil miwani gada sole gosa Paraguay miwani gada sole ga Morocco miwani gada sole ga Norway miwani gada sole ga adi ege tur France miwani gada sole gosa then Mexico mihar gada sole ga himine gosa miwati England mihar rekolo metu molwe ga miwati oy gada sole ga then Belgium miwani rega warab for gada mech hamar na penegendi Belgium na Senegal ko mech emihus miwani mihar Belgium miwani gada sole gosa then rega united states no ne usa ya bosnia badu pare matches des sabakon mihar note america ustama gad sole ko sa me mihar me one gad sole ag aul mena den ek de tin hatre pai hamechu den itra kule ne gad sole da mase kura team ta ko tere ga mihar canada ya badu kurani morocco peru ya badu kurani france den novia badu kurani brazil mexico badu kurani england den usa badu kurani belgium මේ අවමන්න මිහාර පෙන්න හොරි ගතුම් බෙජා මෙක්තහුක මේ බදල් කොරාන ගොෙන් අවමන්න මි පෙන ගැන්දේ දැන් තාර පඩිතක සවල්මෙන් දන්නවා නිසා කැනඩා මොරකෝ බදල් කොරා මෙච් අවමන්න පෙනගෙන් දානේ ජුලයි මෙ හතවන දොහුග රේකට බා මේ බාවිස්කට්සුන් මේක දිහේ ජැහැර දැන් පෙරගුවේ ෆ්‍රාන්ස් බදල් කොරා මෙච් පෙනගෙන් දානේ ඒ රේගන් දෙජහර් ඒ ෆස්ට් ජුලයි ෆස්ට් වන දොහ මෙක්සිකෝ යා මේ ඉංග්ලන්ඩ් බදල් කුරා මෙච් අල්මන ෆෙනගෙන් දානේ මේ ෆහතේ ෆහෙජහර් ඒ ජුලයි හැවන දොහ දෙන් no mexico ya england bad kurame jula havana do finnani fati fahejjar aur mena de mihar gotum via usa adi belgium bad kurame finnagen dane fati fahejjar e jula havana do de mihar mikule match aur mena mihar mikule mena spain spain na austria bad kura match aur mena mihar finnagen medani austria spain bad kura match මොළවා බයකු දැන් දානේ මේ ජුලයි මහුගේ හැවනදු කුලේන මෙහු මිරේ ක්‍රෝෂියා පෝචුගීස් බදල් කුරා මෙච්ච මොළවා බයක මිහාර මිකුලේ තන මොළවා බයක බදල් කුරානේ බදල් කුරානේ ජුලයි හැවනදු ඒ මිහාර අල්මෙන්න මේ මෙතක බෑදාර ෆෙන්න මෙහරු අතක දැන් මිහාර දැන් ඔති අල්මෙන්න ගදසෝල පහුග ක්වාටර් ෆයිනල් පහුග සෙමි ෆයිනල් පහුග ෆයිනල් කුලේන ෆයිනල් කුලේන හැම ජීපා මේ වනේ ජුලයි මහුගේ විහිවනදු ඒ විහිවන රේගන් ෆෙෂේනි බාර් ජහරුනන්ත බාර් ජහරු හැම මැච් භරා කොත මෙති ඒක කුරින් අල්මෙන්න ෆෙනගෙන් දානේ මේ තිම්වන හොවා මෙච් ඒ ජුල නවාර වනදුගේ රේ දේජ් ජහරු අල්මෙන්න ෆෙනගෙන් දානේ තිම්වන හොවා මෙච් හොවන් දෙන් විහිවනදු අල්මෙන්න ෆෙනගෙන් දානේ ෆයිනල් එමෙ මෙහාරු අවුමෙන් නම් මෙහාරු දෙ ෆුට්බෝල ගාගනක මෙදීමහුගේ බාරම් ෆිටකන් තිබේ ෆොණ හැමය මෙගනස සතේක දෙ මෙච් මුල ජුම්ලා කොලේ කොත හැම ජීපවණේ එම් සතේක දෙ මෙච් තිබේ ෆොණ හැමය අවුම මෙගනද ඒකතරෙන් අවුමෙන් නම් තිබේ ෆොණ හැම ගෙස් නොදෙවාන මෙච්තහක එෆහර කොළොන් දෙ මෙච් උතරෙන් අවුමෙන් එම් මෙච් නගේ එතන අන මෙච් දෝ කොල්ලා ෆවුන මෙ වාන හැම මෙම අවුමෙන් නම් බය මෙච් තිබේ ෆොණ දෝ කොල්ලේ ෆොරි එෆහර කොළොන් මෙ තහන උන හොරි හැම මෙච් සල් මෙගනස් දින මෙහා හසම අවුමෙන්ගේ ඇනලිස්ට් උන් දක්වා වාහක සල් මඩ වහලාන
3: ස්පේන් ලීඩු කරම මෙදැනි ෆුරතු මාහගේ හමයකනි ගෝල් තිරිස් හවන මිනටුග කාමයබ කොද්දිනි රයාල් සුසියදත්ගේ කැප්ටන් මිකේල් ඔයසපල් මි ගෝල් කුකුරයාගේ එහි තරිකම් ෙනිගෙන් දවම ෘතම ගෝල් දක් ලේ වා දක් ල තුර ම කුර ද ම තර ම ස්පේන ෘත මාහග ලඩු ජහන වර ගෙන ෘසත්තක ලිබුණුකම් පාහ කොල්ලව හසකො තෙක්ග ලමින් යමල් අදී ඔයසපල් අදි ඇකීග ඩෙනි ඔල්මෝය ලිබුණ ෘසත්ත වෙස් පාහ කොල්ල වදි හ්න මිනිකො බයන ලිබුණ ෘසත සම පාහ කොල්ලන් මෙචුගේ ෘතමාහගේ හමයි ගෝල් තිරි සවන මිනටුග මි ෆෙනිගෙන් දියයි ඔය සපල්ගේ පරාත නැසි.
4: දියවාග මී එක ස්පේන් කුලේනි බේරුම් ෆ්ලේන්කන් හොස්වා ඒ ෆ්ලේන්කු එතරයවදය ෆුල්බෙකවරීම එතනක් කුලගෙන් දෙ ඔප්ෂන් මීන්නනි එතනුම් දෙවන ඔප්ෂණ දියර්මින්දි එතා මෙදූසයහම ඒ ගෙච්ච ෆොර්තමා ෆෙරුම්තනුම් වෙස්ලිමු එකම ඒතින් උජිහුණ එන්න වෙස් මීග මින්දි හම් ෆූල්බෙක අරාතනු එතුරූපාස රඟලු තන රඟලු ටයිමුව කුලෙල නියනෙක් මී ඉන්ටෙලිජෙන්ට් ප්ලේමියන්න අංග එකේ කට් ඒති එදනි සීද බේර ඒයි ඒයි නෙචුරල් ඩිෆෙන්ඩරුම් අබදුවස් ඩීපුවානි ගෝධාදිමාලයේ එගඩීග ලිබේනි ඒ පෙනල්ටි ස්පොටු එන්න තං හුස්කු එතන කුලෙදාමී දෙ එහම ටෙපින් එකේ බුණස් ගෝයෙන් නොවන් ඒ ගෝලෙජ්ජාක නුජයනනේ දාගන ෆලන්දාවර ජාකරඟලු තන ප්ලේස් කොල්දම් බේනුමන් හෙදි හම දුරු කණ ප්ලේස් කොල්ද
5: අර එතන ෙර දෙතවයිඇ ටොප් ස්ට්‍රයික එක නියපෝස්ට අදිමාද අම දියරුග නැසේ පාකර ගොත්ත ඩිෆෙන්ටරුම්හම වර බොඩ එක ඩ්‍රේකවගේ පහත ඒ ඒතනෙක් හුස්වගේ ප දුබ්වාද ඇති දුබාද අටක හම ස්ටේන් බයි එනහම ප්ලේස් කොල්ල දෙත්ව ඇතර
4: හම මි මෙචුනේගේ මී මෙචුගේ අදද මෙහර ෝල්ඩුකෝ මි ගුලුම් ගුරිහා මෙචෙක් බල ඩිෆෙන්ඩරුම් ඩ්‍රොප් නවා ආදත බොක්ස් තෙරය බොහමයින්නේ හම නේචයි ඒති ඉන්නනය ගොත එහමජයම හුස්වානි පෙනල්ටිස් කොටාදීම එතන කට්බක නූනියයාමුන් එතන වාකයකි එන රඟලු පාහෙන් ඇසියාමු රඟලු මිය මෙයාරු දෙම එන වාකේ ඔවමෝය වෙස් ලිබි ජයගෙච්චි එන කුරින් වෙස් ලිබුන් එන මෙචුතවයගේ චේකම් මේ රඟලු මීහ රඟලු වගුතුක ලිබුණිය මිනිින්මාද.
3: අද මීගේ ඉතුර වෙස ගෝල් හල්මෙන් මිදක්කාලි මීගේ ඉතුර වෙස්සම වර ගීන ෆුරසත්තක ලිබුණුකම් පාහ කොල්ලව ස්පයින්න ගෝල් තකෙච්ජා අම වහදක්කාන්නම දෙන් ආල්මෙන් ෆෙනිගෙන්දී නවාවිස් වන මිනටුග ස්පේනුම් ගෝලෙජ්ජේ මා කුකරය මි ජෙහි ගෝල් රෙෆ්‍රීමි වනි ගෝලෙන් නෝකම
4: නිම්මාෆොම්මස්මියෝ කොම්මස්
3: බොක්ස් තෙරේග බොක්ස් තෙරේග කීපර ෆල්කුරිකම නිම්මහ බොඩ
4: නිම එන හම හාදතුක එබ නිම්ම එන ෆල් නවාකම් මොක්විස්
5: ද මීගවා ගොතක යන ඒ පටික්ල ගතයි ලයින් මතින් ඒ ගෝ

0: එනගේ මුලි වාහකේ ඉන්ටෙන්ෂන් හොරි එක් ගොතක ඇසන කීපරන් එන ඒකයි වාහකේ චාජෙක් කුරුමු
1: මාට්ටේ දැන් කුරේ කීපර මාට්ටේ කන්නක බඩ ඇගෙනි ඒ හිසාබුක හුන්නේරු ඩිෆෙන්ඩරුන්ගේ ෆරාතුන්ගේ වා උඳගු නෝ එටේ කරුන්ගේ ෆරාතු
2: එටේ කරු වර ඩිෆිකල්ට් එක ඇස් කුරි මෙච්චන් අරානේ දැන් ඇස් එක්කද මිසාකම් කම
1: අනේ කොප්පා
2: කොප්පා දෙන්නේ වාවත කියන්න ෆ්ලයිට් ජජපුරම් මිජෙහෙනි ගෝල් කීපරු ජජ කොග්ගෙන් නුණිය ක මේන්නේ කරකට ටයිම් එක ගේච් එක ඉන්ටර්සෙප්ට් නුකුර වේන නෝත නිහිපේන ඇච්ච එහෙම කිරියාවසේ එන එක ප්‍රෙස් කොන් ඒ කොන්සන්ට්‍රේෂන් එයක් ඉන්න කොන්සන්ට්‍රේෂන් එන ගෙද්දුවාද කුරින්ජ හුරියාකම ස්ට්‍රයිකර් එක කුරේ එහෙම දෙට් පර්ටිකියුලර් ඒරියා එකේ යයි ගෝල්කීපර් වර බොඩ ප්‍රොටෙක්ට් ඔෆ් ඉන් ඒරියා එකේ ඒක අල්ගොන්ඩස් බොඩ ෆිරු නසි පුනි ගොත ඒක වාකේකි ඩෙලිබරේට් ෆෞල් ද නුනේ එකි ඒ ඒරියර් සෑන්ඩ්විච් වේද
1: ෆෘතම හෆ් ගේ හැම එම් එෆ් හව ගොත් කොර ඇලෙක්ස් බයනා ජේ වර හිකම් ෆ්‍රී කික අද රීබවුන්ස් නිකුම් බෝල ලමින් යමාල් ලිවිගෙන් දේ වෙස්සා කීපර් මත කුරිතම් ෆෙනිගේ දේ ෆ්‍රී කිකම සවුන්ඩ් හීවන කීපර් ඉංග්‍රීසි හුන আদি ස්තෝතකුම් බල්ලර දැන් අද යගෙන නොයන වෙස රීති ෆ්‍රී කිකෙන් හැම බයනාගේ ෆරාතුම් ෆෙනිගෙන් දිය දෙන් වෙට්ටුණු බෝල යමාල් ලිවිගෙන් දේ කීපර් හැම රඟල තන මූව් කුරිතම් ෆෙනිගෙන්
3: නොවන්නනේ හැම එකනි තන හම්සයිජි මේ බෝලේ වාගේ ගෝලන් නොවන්නනේ හැම එකනි තෙන් උරිය අතනේ ඉඳි හුස්කු
1: අද ඒකේ සුමකු ස්පේන් හා ලීඩ් කරා මෙතන මෙමෙච මොළුවා ටීමේ දෙන් වෙ බුරුග රවුන්ඩ් ඔෆ් 16 ගවාද කරන් ජෙහෙනි පෝචුගල් ක්‍රොයේෂියා මෙරේ ෆතිව ගවාද කරා මෙච මොළුවා
3: මෙච සෙමි ෆයිනල්
1: තමයි අර කොම්මක සෙමි උඳගු තකේ උඳගු වරුගද මෙච කවගෙන් දා දෙටිම ස්කෝ මේකස් ආල්මෙන් අදි සිතරව හදකල් නේ නමස් කොඩ කොඩ ඔගුත් කොල්ක
4: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco and Note.
5: මසකතුගේ ගොතුන් රශුග ගස්සින්දුම් හුට්ටස් කඩුග මස්බානම් හුට්ටස් නොවිතාක ගේග ඔන්ලයින් ව්‍යපාරි කුරියස් දිමාවා දතිතකං හල්ලකි ඊටුකුරි බේනුම් හුරිහා සාමානෙ ඔන්ලයින් කො ගණලුම ඊටුකුරි හියාර් කුරපා.

0: මේ ස්වල් ොන රාතු අඩුව සහන් නකාන මද කරන ගත මේ අල්ම නකස් බෙලක් ගොල හරි ෆෝන් සමදකු නෙම
1: ලප
0: කොබක් කෙන ත හලවල් කොබත් වාල කනීම
1: අරුණ ගස්වාලකි අරුණගේ බප්පා නිහාවී රම්බෝ මහික දැන් ඒරස් පප්පා හොරේ හම දැන් බා කොඩක බලවේ ඕන එකමක හම රම්බෝ මහගේ රෝදත් හිසම දියයි දැන් ගොස් පප්පා නිහාවී රම්බෝ මහගේ අශාරායක දැන් ඒගේ ෆෝන් දැන් බාකේ හොරේ රෝද දැන් අරුණගේ සුවාලකි ඒ රෝදත් හස කෙනෙක්තෝ কান্তা করহানি আলগুন্ড হিফানি তো হিফান তো জেহেনি নোনি সিজে তো জেহেনি
0: শেখনিমা
2: আমি